දෙවියන්ගෙන් ජීවිතයට අතිවන බලපෑම්, ගැහැට විවිධ පීඩා දුක් කරදර නැතිකොට නවග්‍රහයන්ගෙන් පීඨ ආරක්ෂාව ඔබ වෙත ලබා දෙන මෙම නවග්‍රහ සාන්තියේ බලයෙන් ඔබටත් අපටත් මුළු මහත් ලෝක ධාතුවටමත් යහපතක් සිතක් සාන්තියක් වේවා. අපල උවදුරු ග්‍රහ දෝෂ, නැකත් දෝෂ, භූමි දෝෂ ආදී කොට සියලු උවදුරු ගැහැට දූරී භූත වී යහපතක් සිතක් සාන්තියක්ම වේවා.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන්විදුලිය.
1: නිරන්තරයෙන් හැකි සෑම විටම තෙරුවන ගුණ සිහි කිරීමෙන් යහපත සලසාගත හැකි ගාථාත්‍රයන් චත්ත මානවක ගාථා.

ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුතිල FM වඩාත් හරවත් වූ ගුවන්විදුලි කලාවක් සඳහා. අපි දැන් සියලු ලෝක සත්වයන් වෙත මෙත් කරුණා ඉපදවීම සඳහා මෛත්‍රී භාවනාවත් සමග යොමු වෙමු.

හැම දිනාටම සැප ලැබීවා. වැරදි අදහස් නපුරු සිතුවිලි මිත් සිසිල් බලයෙන් මැකේවා.

උදාවන හිරු සැඟව ගොස් යලි නැගෙන තුරු බුදු සමිඳු සරණයි.

උතුම් බුදු ගුණ පිහිට වේවා. කරන්නට යන සියලු කටයුතු සිත

0: ඔබට එම සුභාසිංසන සුදුල එෆ්එම් ගුවන් විදුලිය තුලින් ගෙන එනු ලැබුවේ පූජ්‍යපාද ගරු මැටරඹ නන්දාලෝක ස්වාමින් වහන්සේ විසින්.
1: සුදුල ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: එෆ්එම් 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදුල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
2: සුදුල ගුවන් විදුලිය.
4: විදේශ ගත වී සිටින ඔබට මේ සෙත් කවිවල බලයෙන් යහපතක් උදා වේවා. උදේ සවස ශ්‍රවණය කිරීමෙන් ඔබට ඇති වී ඇති සියලු ග්‍රහ දෝෂ අන්ධකාර වින දෝෂ අන්ධකාර දුරු වේවා. හොඳින් ශ්‍රවණය කරන්න.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: නරසීහ ගාථා

0: சுதில குவன்விதுலிய
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ.lk අරහා මුළු ලොවටම
1: සුදිල

0: නමු බුද්ධාය. මේ මහ පොළොව මත උපන් නුවණැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදාතුර මේ විශ්වීය ඉතිහාසයේ නිවැරදි දේට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකෙම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළව විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තෙරුවන් සරණයි.
1: ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය.
2: සමටම තිසරණ සරණයි. ආයුබෝවන්. සුබ උදසනක් වේවා. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන්විදුලිය සමග. ඊයේ රාත්‍රී 10 සිට මේ මොහොත දක්වා සුදිල ගුවන්විදුලිය ඔස්සේ විකාශය වූ පරිත්‍රාණ ධර්ම දේශනාවන්ගේ සෙත සාන්තිය ආරක්ෂාව රැකවරණය සලසාගෙන සිටින මේ මොහොතේදී අදත් අවසරයි මට ඔබේ නිවසට, වෙළඳසැලට, කාර්යාලයට, කර්මාන්ත ශාලාවට, සේවා ස්ථානයට, නැතහොත් ඔබ රැඳී සිටින වාසස්ථානයට ගොඩවදින්නට ලැබුවා වූ මේ සුන්දර දිනය ඔබේ යහපත් සිතුම් පැතුම් සියල්ල ඉටුවන වාසනාවන්ත ශ්‍රී සුබ දවසක්ම වේවා. අද දිනය තිසරණ බලෙන් සිළු දෙවි රැකවරණින් ඔබ කරන කියන සිතන පතන ඔබේ යහපත් සිතුම් පැතුම් ඒ ආකාරයෙන්ම සඵල වේවා. ඔබේ දිවි මඟ යහපත් වේවා. ඒ ආශිර්වාදය සමගින් මෙතැන් සිට උදේ 8 දක්වා මේ ආරම්භ වන්නේ සුදිල උදයයි. අපි ආරාධනා කර සිටිනවා අදත් සුදිල ගුවන්විදුලියේ වැඩසටහන් ශ්‍රවණය කරමින් රැඳී සිටින ලෙසට. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.
3: සුදිල ගුවන්විදුලිය
4: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
5: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම.

0: පින්වත ගමේ එහෙම නැත්තම් කැලෑවේ වනාන්තරයේ හෝ එහෙම නැත්තම් වලක හෝ ගොඩක වෙන යම් තැනක හෝ රහතන් වහන්සේලා වාසය කරනවද ඒ බිම ඉතා රමණීයම වන්නේ ධම්මපදය අරහන්ත වග්ගය
1: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක් අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම. සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදිල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන් විදුලිය සමගයි.

0: சுதிலே குவன் விதுலிய
1: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මේ ඔබට සිහිපත් කරන්නේ අපගේ වැඩසටහන් පිළිබඳ විස්තරය. පෙරවරු 8ට ධර්මානුශාසනාව. පෙරවරු 9 සිට පස්වරු 2 දක්වා අපගේ සාමාන්‍ය වැඩසටහන් ගුවනට නැංවෙනවා. පස්වරු 2 සිට පස්වරු 4 දක්වා සුමියුරු මියුරු හින්දි ගීතාවලිය. පස්වරු 4 සිට පස්වරු 5 දක්වා සේවා පණිවිඩ හා බුදුබැති ගීත ජනප්‍රිය ගීත කිහිපයකට ඔබට සවන් දිය හැකියි. පස්වරු 5 සිට මතු දින ලෝ දිනන පුංචි යපි සුදුල ගුවන් උදුලියේ ළමා වැඩසටහන පස්වරු 5:55ට තෙරුවන් නමදිමු. පස්වරු 6:15ට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම විකාශය කරනවා. රාත්‍රී 8ට ඔබ වඩාත් ප්‍රිය කරන සුවිශේෂී වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. රාත්‍රී 10 සිට සර්ව රාත්‍රී පාරිත්‍රාණ ධර්ම දේශනාව. පෙරවරු 5 සිට බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ, සෙත් කවි, ජයමංගල ගාථා ආදී ගුවනට නැංවෙනවා. පෙරවරු 6:40 සිට ඔබට දේශාභිමානී ගීත හා උදා ගී කිහිපයකට සවන් දිය හැකියි. මා ඒ සිහිපත් කළේ සුදුල ගුවන් විදුලියේ වැඩසටහන් විස්තරය පිළිබඳවයි.
0: සුදුල ගුවන් විදුලියේ

0: පින්වති. දක්ෂ රියදුරකු මෙන් පින්වතුනි, මනාව හික්මන ලද අසුන් මෙන් යමකුගේ ඉන්ද්‍රියෝ සංසිඳින්නාහුද? මානය දුරුකල, ආශ්‍රව නැතිකල, අෂ්ට ලෝක ධර්මයෙහි නොසෙල්වෙන ගති ඇති ඔහුට දෙවියෝත් කැමැති වන්නේ. ධම්මපදය අරහන්ත වග්ගය.
1: දියපිස්නා වස්ත්‍ර පිදීමේ විපාක පිළිඳවත් චපදානයට අනුව ඔබට තවත් වටින පින්කම කානිසංස කියා දෙන්නට සූදානම් වෙනවා. දියපිස්නා වස්ත්‍ර පිදීමේ විපාක පින්වතුනි විපාක හයක් පිළිබඳව කතා වෙනවා. ඔබේ ජීවිතයෙන් මේ උතුම් පූජාව සිදු කරගෙන තිබෙනවද? අප්‍රමාණව ඔබ පූජා කරල ඇති පින්වතුනි. බලන්නෙහි ආනිසංස සමුදාය කොයිතරම් වටිනවද කියන. රන්වන් පැහැයක් ඇත්තෙකු වීම, රජස් නැත්තෙකු වීම, ශරීරයෙන් නික්මෙන රැස් ඇත්තෙකු වීම, තේජස් ඇත්තෙක් වීම, සිනිඳු සිරුරක් ඇත්තෙකු වීම, සිරුරේ කුණු නොවැලීම, මෙන්න මේ කියන උතුම් විපාක හය ලැබෙන්නේ පින්වතුනි දියපිස්නා වස්ත්‍ර පූජා කිරීමේ ආනිසංස වශයෙන්.
2: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
3: ඒවං මේ සුතං ඒකං සමයං භගවාසාව.
2: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදිල ගුවන් විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත්පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශය.

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ්

අද ඉරිදා සමස්ත දිවයිනෙහිම දහම් පාසල්වල කටයුතු ආරම්භ කරන මේ මොහොතේ දැන් අපි දහම් පාසල් ගීතය මෙසේ ප්‍රචාරය කරමු.

0: සදහවත් පින්වතුනි පින්වතියනි, සුතිල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලබන ධර්මානුශාසනාවට අපි මෙතෙන් සිට සවන් යොමු කරමු.
1: පින්වතුනි, අද මේ ධර්ම දේශනාවෙන් අපි කතා කරන්නේ මේ කරණීය මෙත්ත සූත්‍රයේ සඳහන් අපේ ජීවිතයට අපි එකතු කරගත යුතු අංගයන් පිළිබඳව. ඒ වගේම මේ දේශනාව කොහොමද අපි ප්‍රායෝගිකව අපේ ජීවිතයට ගලපගන්න. මං හිතන්නේ ඔබ හැමෝටම කරණීය මෙත්ත සූත්‍ර බොහෝ වෙලාවට මේ බෞද්ධ නාමයෙන් ඉන්න ඔබ හැමෝම සමහර වෙලාවට බෞද්ධ නොවුනත් මේ දේශනාව අහලා ඇති. බෞද්ධයන්ට නම් බොහෝ පිරිසකට කරණීය මෙත්ත සූත්‍රය සමහරුන්ට කටපාඩම්. හැබැයි ඒ කටපාඩම් බෞද්ධ පිරිස ගත්තත් සමහරු උදේ හවස කරණීය මෙත්ත සූත්‍රය බුදුන් ඇඳලා කියනවා. හැබැයි මේ දේශනාවේ තියෙන්නේ මෛත්‍රී භාවනාව, මේ මෛත්‍රිය වඩන හැටි තියෙන්නේ කියලා දන්නේ කීයෙන් කී දෙනාද? බොහෝ දෙනෙක් පිරිත් දැනගත්තට, පිරිත් කටපාඩම් වුණාට, පුංචි කාලේ ඉඳන් එක්ක ඉස්කෝලේ ආච්චිලා සීයලා ගෙවල්වල බුදුන් අඳිනකොට, ගෙදර බුදුන් අඳිනකොට, පන්සලේ පිරිත් හඬ ඇහෙනකොට මේවා මතක හිටියට මේ අර්ථ ගැන දැනුවත් භාවයක් නැහැ. අපිට වැදගත් වෙන්නේ මේ දේශනා කොහොමද අපේ ජීවිතයට ප්‍රායෝගිකව ගලපගන්නේ, මේ දේශනාවෙන් කොහොමද අපි අපේ ජීවිතය ආලෝකමත් කරගන්නේ. බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරපු දේශනාවේ අර්ථය කොහොමද අපි ජීවිතයට සම්බන්ධ කරගන්නේ, ඒකයි අපිට වැදගත්ම කාරණේ. පින්වතුනි, කරණීය මෙත්ත සූත්‍රය, මේක නිධාන කතාව ඔබ බොහෝ පිරිසක් අහලා දන්නවා ඇති. නමුත් අපි සරලව සාරාංශයක් හැටියට කෙටියෙන් සිහිපත් කරගමු. අපේ බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර වැඩ සිටිද්දී භික්ෂුන් වහන්සේලා 500 නමක් බුදුරජාණන් වහන්සේගෙන් අවසර අරගෙන හිමාල මහ වනාන්තරය ආශ්‍රිත කැලෑ ප්‍රදේශයකට ගියා, වස් සමාදන් වෙලා භාවනා කරන්න හිතාගෙන. මේ අය කල්පනා කරේ මේ 500 නම වස් කාලේ අපි මේ හිමාල වනයේ ආශ්‍රිතව මේ භූමියේ විවේකයෙන් බණ භාවනා කරගෙන අපි වස් කාලේ ගත කරනවා කියලා බුදුහාමුදුරන්ගෙන් අවසර අරගෙන 500 නමක් කැලේට ගියා. උන්වහන්සේලා ගිහිල්ලා වස් සමාදන් වෙන්න අවශ්‍ය වෙන විදිහට සුදුසු භූමියක් සකස් කරගෙන, ගල්ලෙන් හරි සුද්ධ කරගෙන උන්වහන්සේලා හදාගත්තා. මම මේ හරියි, මම මෙන්න මේ ගල්ලෙනේ, මම මට මෙතන හොඳයි, මම මෙතන භාවනා කරනවා, මම මෙතන වස් සමාදන් වෙනවා. එතකොට මේ විදිහට ස්වාමීන් වහන්සේලා මේ කැලේ තමන්ට සුදුසු භූමියක් වැඩ ඉන්න මේ වස් කාලේ සූදානම් කරගත්තා. හැබැයි උන්වහන්සේලා දැන් වස් කාලේ ආවා, වස් එළඹුණා, වස් සමාදන් වුණා. මේ ස්වාමීන් වහන්සේලා බොහෝම සීලවන්තයි. උන්වහන්සේලා භාවනා කරනවා. උන්වහන්සේලාගේ සීලවන්තකමත්, උන්වහන්සේලාගේ මේ භාවනාව, උන්වහන්සේලාගේ තියෙන ගුණධර්ම නිසා මේ වනාන්තරයට අධිග්‍රෝහිත අමනුෂ්‍යෝ ඉන්නවා, යක්ෂයෝ ඉන්නවා, දෙවිවරු අතර වුණා සම්මාදිට්ඨික වගේ මිත්‍යා දෘෂ්ටික පිරිස ඉන්නවා, මේ පොළොව ආශ්‍රිත ඉන්න උක්ෂ දේවතාවරු, පර්වත සීමස්තක, මේ ගස් විමාන කරගත්ත, මහ වනේ විමාන කරගත්ත දෙවි දේවතාවරු වගේම අමනුෂ්‍යෝ යක්ෂයෝත් ඉන්නවා. එතකොට මේ අයට හරි කරදරයක්. මේ ස්වාමීන් වහන්සේලා මේ කැලේට ඇවිල්ලා උන්වහන්සේලා මේ ගස් යට භාවනා කරනවා, විවේකයෙන් වැඩ ඉන්නවා. එතකොට උන්වහන්සේලාගේ තියෙන සීලමේ තේජස නිසා, උන්වහන්සේලාගේ තියෙන මේ ගුණධර්ම නිසා අර ගස් උඩ විමාන මවාගෙන ඉන්න මේ අමනුෂ්‍යයන්ට, උක්ෂ දේවතාවරුන්ට, උන්වහන්සේලාට ඉහළ අහසේ ඊට ඉහළින් ඒ ගස් ඉහළින් ඉන්න බෑ. එතකොට මේ අයට කරදරයක්. මේ අය කල්පනා කර, අපි මේ නිදහසේ, මේ කැලේ අපිට ඕන විදිහට අපි හිටියේ, මේ ස්වාමීන් වහන්සේලා පිරිසක් ඇවිල්ලා මේ අපේ කැලේට, දැන් අපිට මේ කරදරයක්, උන්වහන්සේලා කොහොම හරි මෙතනින් එලෝ ගන්න ඕන කියලා මේ අය කල්පනා කරා. එහෙම කල්පනා කරලා මේ අය මොකද කරේ, මේ පිරිස මේ මහ වනාන්තරී මහා බියජනක හඬවල් ඇති කරන්න පටන් ගත්තා. උන්වහන්සේලා බය කරලා මෙතනින් එලවන්න උත්සාහ කරා. දැන් ඔබ හිතන්න, මේ ওই කතාව නිකන් සාමාන්‍ය මිනිස්සුන්ට ගලපලා බලන්න. ඔබ හිතන්න සමහර වෙලාවට සිල්වත් ගුණවත් ස්වාමින් වහන්සේලා පිරිසක් කොහේ හරි තැනකට ගිහිල්ලා සුදුසු තැනක ආරණ්‍යයක් හදාගන්න කියලා හිතාගෙන යනවා. අද ලංකාවේ වුණත් මේ බෞද්ධ රටේ වුණත් ඕක තමයි තත්ත්වේ. එතකොට අමනුෂ්‍යයන් යක්ෂයන් ගැන කතා කරන්න දෙයක් නෑ. මේ බෞද්ධ නමෙන් ඉන්න බණහන නාමික බෞද්ධය වුණත් සමහර වෙලාවට ස්වාමීන් වහන්සේලා කොහේ හරි තැනක් විවේකයෙන් වැඩ ඉන්න කුටියක් හදාගෙන කැලේක වෙන්න පුළුවන්. කොහේ හරි ආරණ්‍යයක් හරි හදාගෙන ස්වාමීන් වහන්සේලා පිරිසක් එතන වැඩ ඉන්නකොට ඔන්න මිනිස්සු සමහරු කල්පනා කරනවා මේ හාමුදුරුව ඇවිල්ලා දැන් අපිට කරදරේ. දැන් මෙතන පන්සලක් හදයි වික්කු මෙතන ආරණ්‍යයක් හදාගනි. මේ කැලේ දැන් අපිට ගහක්වත් කපා ගන්න බැරි වෙනවා. අපි නිදහස මේ කැලේ ඇතුලේ දැන් ওই කැලේ නොඑක් ජාවාරම් කරපු ගස් කපපු සමහරලාට කැලෑවල කසීපු පෙරපු මේ වගේ නොඑක් දුරාචාරය එදෙච්ච මිනිස්සු සමහරලාවට අර හාමුදුරුන්ව කැලෙන් එලෝ ගන්න නොඑක් උපක්‍රම අපි දන්නවා. සමහර ආරණ්‍යවල අනේ අහිංසක ස්වාමීන් වහන්සේලා උන්වහන්සේලා කැලේ කුටිවල ඉන්නකොට එක්ක කැලේ ගිහිලා ගල් ගහනවා. එක්ක උන්වහන්සේලාගේ අර කැලේ කුටිවලට ගිනි තියපු මිනිස්සු ඉන්නවා. එක්ක සමහරලාවට මොනවා හරි වනජීවීයකට කියලා ඒ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හරහා මොන විදියට හරි අනේ අර කැලේ භාවනා කරන ස්වාමීන් වහන්සේලා කැලෙන් පන්නන්න එතනින් ඒ ගමෙන් පන්නලා දාන්න උපක්‍රම යොදන මේ බෞද්ධ නාමයෙන් ඉන්න බෞද්ධයොත් ඉන්නවා. එතකොට එහෙමනම් අපිට ඒ කාලේ මේ කැලේ හිටපු අමනුෂ්‍යය ගැන අහන්න දෙයක් නැහැ. එතකොට අර 500ක් ස්වාමින් වහන්සේලාට දැන් මේ අමනුෂ්‍යය මොකද කරේ? උන්වහන්සේලා මෙතනින් එලවන්න ඕනේ කියලා මහා භයානක හඬ ඇති කරනවා. උන්වහන්සේලාට බියජනක විදිහට නොයේක් විකෘති රූප ඡායාවල් නිකන් හොල්මන් වගේ භයානක දේවල් උන්වහන්සේලා මේ රහත් වෙලා හිටියේ නෑනේ. උන්වහන්සේලා රහතන් වහන්සේලා පිරිසක් නෙමෙයි, තාම මේ භාවනා කරන්න පැවිදි වෙලා වීරිය වඩන පිරිසක්. ඉතින් උන්වහන්සේලා බය වුණත් ඇතිගත්තා. සමහරු කල්පනා කරන්නේ අපි මේ වස් සමාදන් වෙන්න මේ කැලේකට ඇවිල්ලා අපිට වෙච්ච දේ අපි ආපහු යන් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ කාරණේ උන්වහන්සේට කියලා අපි වෙන තැනක වස් සමාදන් වෙමු. දැන් සමහර ලාවට පෙර වස් සමාදන් වෙන්න ඒ තැන සුදුසු නැත්නම් පසුවස් හරි ඊළඟ තැන සමාදන් වෙමු කියලා මෙතනින් ගියා. මොකද පින්වතුනි බුදුරජාණන් වහන්සේ විනය දේශනා කරලා තියෙනවා භික්ෂුන් වහන්සේලාට සමහර වෙලාවට උන්වහන්සේලා වස් සමාදන් වෙනවා. මට මෙතන හොඳයි, මට මේ භූමිය හොඳයි කියලා. හැබැයි ඒ සමාදන් වෙච්ච තැන උන්වහන්සේලාට අනතුරු සහිත තැනක් නම් උන්වහන්සේලාගේ සීලයට, ධර්මාවබෝධයට, උන්වහන්සේලාගේ ගුණධර්ම පුරාගන්න, ඊළඟට උන්වහන්සේලාගේ ජීවිතයට යම් අනතුරක් ඇති වෙන තැනක් නම් ඉක්මනට එතනින් යන්න කියනවා. මේ මට වස් කැඩෙනව නේද, මගේ වස් ශික්ෂාපදේ, ඒව ගැන හිතන්න නැතුව යන්න කියනවා. මොකද ජීවිතය බේරගන්න එකේ සියල්ලට වඩා සමහරලාවට යම් ගල්ලෙනක වැඩ ඉන්නකොට මහා දරුණු අමනුෂ්‍යෙක් ඉන්න ගල්ලෙන ටික දවසක් ඉන්නකොට උන්වහන්සේට අර කුටියේ ඉන්නකොට තේරෙනවා මේ යක්ෂයෙක් ඇවිල්ලා කරදර කරනවා. උන්වහන්සේලාට නොයි කිරිහැර කරනවා. ඉක්මනට එතන අතහැරලා යන්න කියනවා. ඉතින් මේ 500ක් භික්ෂුන් වහන්සේලා මෙතනින් පිටත් වෙලා බුදුරජාණන් වහන්සේ හම්බෙන්න ගියා. ගිහිල්ලා තථාගතයන් වහන්සේට වන්දනා කරලා මේ කාරණේ කියා හිටියා. ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, අපි බොහෝම ශ්‍රද්ධාවෙන් අපි මේ වස් කාලය තුල මහ වනාන්තරයේ හුදකලා වන භාවනා කරගෙන වීර්ය වඩන්න හිතාගෙන කැලේට ගියේ. හැබැයි අපි සුදුසු භූමියක් සකස් කරගෙන අපි වස් සමාදන් වෙලා අපි ඒ කැලේ වැඩ ඉන්නකොට මහා භයානක ශබ්ද ඇති වෙනවා. මුල් දවස්වලට වඩා දැන් හරියට කරදරයි. භයානක ඡායාවල් පේනවා. නොයෙක් බියජනක හඬවල් ඇති වෙනවා. ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ, ඇයි මේ? අපි ඒ නිසා පහව ආවා කීවා. අපිට එතන අනතුරක් කියලා තැන්නා කීවා. මහා කාරුණික බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් බැලුව, මොකද්ද මේ කාරණේ? බුදුරජාණන් වහන්සේට මේ කාරණේ වැටහුණා. තථාගතයන් වහන්සේ ඒ වෙලාවේ බුදුනුවණින් ඒ හැම දෙනා ගැනම අනුකම්පාවෙන් අර කැලේ ඉන්න අමනුෂ්‍යයන්, මේ වෘක්ෂ දේවතාවරු, ඒ සියලු දෙනාට, භික්ෂුන් වහන්සේලාටත් යහපතක් ඇති වෙන විදිහට බුදුරජාණන් වහන්සේ මේ 500ක් භික්ෂුන් වහන්සේලාට කරණීය මෙත්ත සූත්‍රය දේශනා කරා. දේශනා කළ බුදුරජාණන් වහන්සේ වදාළ, මහණෙනි මේ දේශනාව හොඳට මතක තියාගන්න. මේ දේශනාව ධාරණය කරගන්න, කටපාඩම් කරගන්න. ඔබලා ආයෙමත් එතනටම යන්න. ගිහිල්ලා මේ දේශනාව හඬනගා අර මහ වනාන්තරයට ඇහෙන්න සජ්ජහායනා කරන්න. සජ්ජහායනා කරනවා කියන්නේ අපි පිරිත් කියන්නේ. අපි හඬනගා පිරිත් කියනා වගේ මේ කරණීය මෙත්ත සූත්‍රේ සජ්ජහායනා කරන්න. පිරිතක් වගේ සජ්ජහායනා කරන්න. උදේ දවල් හවස දවසට දෙතුන් වතාවක් හරි සජ්ජහායනා කරන මහ වනාන්තරයට ඇහෙන විදිහට පිරිසත් එක්ක සජ්ජහායනා කරන්න. මේ දේශනාවෙම අර්ථ විමසමින් මේ වස් කාලේ භාවනා වඩන්න. එතකොට ඒක භාවනා කමඨහනක් හැටියට නිවන් අවබෝධයේ පිණිස උපකාර වෙන මාර්ගයක් හැටියට මේ 500ක් භික්ෂුන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ කරණීය මෙත්ත සූත්‍රයේ භාවනා පැත්තට පෙන්නුවා වගේමයි අනිත් පැත්තෙන් ඒක පිරිතක් හැටියට සජ්ජහායනා කිරීම තුළ අර මහ වනාන්තරයේ ඉන්න අමනුෂ්‍යයන් යක්ෂයන් උක්ෂ දේවතාවරු මේ කරදර හිරිහැර කරපු පිරිස ඒ අයටත් මේ දේශනාව ඇහෙනකොට ඒ අයගේ සිත්වල මෛත්‍රිය උපදිනවා. අර කරදර කරන්න හිරිහැර කරන්න හිතපු අයගේ හිත්වල මෛත්‍රී සිතුවිලි ඇති වෙනවා. මොකද කරණීය මෙත්ත සූත්‍රේ පුරාම තියෙන මෛත්‍රිය වඩන හැටි මෛත්‍රී භාවනාව. එතකොට උන්වහන්සේලා 500 නමම අර මහ වනාන්තරයේ මෛත්‍රිය පතුරවනකොට මෛත්‍රිය මහා හණින් සජ්ජහායනා කරනකොට ඒ අයගේ හිත්වල මෛත්‍රී සිතුවිලි උපදිනවා. අනේ අපි මේ කරදර කරේ, අපි හිරිහැර කරේ, අපි මේ කැලෙන් පන්න ගන්න කියලා උත්සාහ කරේ, මේ වගේ ගුණහපස් සිතුවිලි ඇති ස්වාමින් වහන්සේලා පිරිසක් නේද? අපි උන්වහන්සේලාට උපකාර කරමු, අපි උන්වහන්සේලාට මේ කාලේ හිරිහැර නොකර ඉමු කියලා ඒ අයගේ සිතුවිලි වෙනස් වෙලා මෛත්‍රී සහගතව ඒ අය ගුණධර්ම වලින් සකස් වෙනවා. බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් මේ කාරණේ දැකලා කරණීය මෙත්ත සූත්‍රය කියලා දුන්නා. මේ භික්ෂුන් වහන්සේලා 500 නම ආයෙමත් අර කලින් හිටපු අර කැලේටම ඒ හිමාල වනාන්තරය ආශ්‍රිත එතනටම වැඩියා. වැඩම කරලා දැන් වෙනද වගේ නෙමෙයි මේ පිරිසම මේ කරණීය මෙත්ත සූත්‍රේ හඬ නගා බොහොම මිහිරට මේ මහා වනාන්තරයට මැහෙන්න සජ්ජහායනා කරනවා. ඊළඟට උන්වහන්සේලා මේ දේශනාවේ අර්ථ විමසමින් භාවනා වඩනවා. මෛත්‍රිය පතුරවනවා. භාවනාවක් හැටියට මෛත්‍රී වඩන. සතර ඉරියව්වෙම තිත්තං චරං නිසින්නවා සයානවා ඉඳගෙන ඉන්නකොට හිටගෙන ඉන්නකොට සක්මන් කරනකොට නිදාගන්න ගියාම මේ ඉරියව් හතරෙන්ම මෛත්‍රියම වඩනවා. ඊළඟට දවල් වරුවේ හවස් වරුවේ විවේකයෙන් වැඩ ඉන්නකොට උන්වහන්සේලා ධර්ම සාකච්ඡා කරලා මේ කරණීය මෙත්ත සූත්‍රෙම හඬ නගා වහ වනාන්තරයට මැහෙන්න ආයම සජ්ජහායනා කරනවා. නිදාගන්නෙත් මෙත් වඩලා. දින කීපයක් යනකොට අර අමනුෂ්‍යෝ යක්ෂයෝ මේ කැලේ හිටපු මේ නොපෙනෙන බලවේග සියලු දෙනාගේම හිත්වල මෛත්‍රී සිතුවිලි ඉපදුනා. මේ ස්වාමීන් වහන්සේලා ගැනත් මෛත්‍රී සිත් ඒ අයගේ හිත්වලත් ඇති වුණා. අර කරදර බාධා අවහිර කරලා මෙතනින් එලවන්න ඕනේ පන්න ගන්න ඕනේ කියලා හිතපු අය මේ ස්වාමීන් වහන්සේලාට හිරිහැර නොකර හිටියා. සමහර උපකාර කරන්න පටන් ගත්තා. උන්වහන්සේලාට ආශිර්වාදයක් වෙන විදිහට ඔවුනුත් ඒ මහ වනාන්තරයේ තුල හැසිරුණා. මේ වස් කාලේ අවසන් වෙනකොට මේ ස්වාමීන් වහන්සේලා මේ භාවනාවෙන්ම හිත දියුණු කරගෙන ධ්‍යාන වඩාගෙන විදර්ශනාවටත් යොමු වෙලා ධර්මාවබෝධයත් ලැබුවා. අන්නේ වැනි උතුම්ම දේශනාවක් තමයි කරණීය මෙත්ත සූත්‍රය. එතකොට පින්වතුනි මේ දේශනාව අපිට එක පැත්තකින් ආශිර්වාදයක් හැටියට අපේ ජීවිතයට ආරක්ෂාවක් හැටියට ආරක්ෂිත දේශනාවක් හැටියට යොදා ගන්නත් පුළුවන්. ඊළඟට අපිට ධර්මාවබෝධයට පිණිස භාවනා මාර්ගයක් හැටියට හිත වඩන සමාධිය දියුණු කරලා ධ්‍යාන උපදවාගෙන මොකද මෛත්‍රියෙන් තුන්වෙනි ධ්‍යානයේ දක්වා වඩන්න පුළුවන් කියලා ධර්මයේ සඳහන් වෙනවා. මේ මෛත්‍රියත් එක්කම බැඳිලා තියෙනවා සතර බ්‍රහ්ම විහරණ. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. මෙත්තා, කරුණා, මුදිතා කියන මේ භාවනා තුනම මෛත්‍රිය වඩනකොට ඒවත් ඒහා සමගාමීව වැඩෙනවා. මෙත්තා, කරුණා, මුදිතා කියන මේ භාවනා තුනෙන්ම තුන්වෙනි ධ්‍යානයේ දක්වා උපදව ගන්න පුළුවන්. උපේක්ඛා භාවනාවෙන් හතරවෙනි ධ්‍යානයට හිත දියුණු කර ගන්න පුළුවන්. ඊළඟට ඒ තුළම විදර්ශනාවට යොමු වෙලා ධර්මාවබෝධයට හිත වඩන්නත් පුළුවන්. මේ කරණීය මෙත්ත සූත්‍රයේ අවසානයේ සඳහන් වෙනවා ආපහු යලි මව්කුසකට නොයන විදිහට. මව්කුසකට ආයෙමත් එන්නේ නෑ කියන්නේ න ආගාමි අනාගාමි ආයෙමත් එන්නේ මේ කාම ලෝකෙට. කාම ලෝකයට යලි නොයන ස්වභාවයෙන් යුක්තව මේ ලෝකයේ යථා ස්වභාවය අවබෝධ කරගෙන මිදිලා යන ආකාරයේ අවසානයට විස්තර වෙනවා. එහෙමනම් ධර්මාවබෝධය දක්වාම වඩන්න පුළුවන් භාවනාවක් හැටියට මේ කරණීයමෙත්ත සූත්‍රය අපේ ජීවිතයට එකතු කරගන්න පුළුවන්. පින්වතුනි, අපි බලමු මේ කරණීයමෙත්ත සූත්‍ර දේශනාවේ සඳහන් වෙන බොහොම වැදගත් මුලම සඳහන් වෙන ධර්මාවබෝධයේ පිණිස ශ්‍රාවකෙක් ඇති කරගත යුතු අංග කීපයක් තියෙනවා. අපි මේ අංග කීපේ මේ දේශනාව ඇසුරෙන් අපි විමසලා තේරුම් ගන්න උත්සාහයක් ගමු. කරණීයමෙත්ත සූත්‍රයේ සඳහන් මේ අංග කීපේ ඒ තමයි ඔබ කාටත් මේ දේශනාව කටපාඩම් ඇති. අපි ගාථාවෙන් ගාථාව තේරුම් ගමු. කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අබිසමිච්ච සක්කෝ උජූච සූජූච සුවචෝ චස්ස මුදු අනතිමානි. මේ පළවෙනි ගාථාව. එතකොට මේ ගාථාවේ මම ඔබට සඳහන් කරන්නේ මේ ගාථාවේ අර්ථයත් එක්ක අපි කොහොමද මේ ගාථාවෙන් අපේ ජීවිතයට මේ කරුණු ගලපගන්නේ. කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අපිසමිච්ච සන්තං පද සාන්ත පදේ වූ නිවන සාක්ෂාත් කරගන්න කැමති කරණීය මත්ත කුසලේන අත්ත කුසල මේ කුසල ධර්මයන් වඩලා සාන්ත පදේ වූ නිවන සාක්ෂාත් කරගන්න කැමති කෙනා මෙන්න මේ ගුණ ධර්ම තමන්ගේ ජීවිතය තුළ ඇති කරගන්න ඕන කියන ඒ තමයි සක්කෝ. අන්න පළවෙනිම ගුණධර්මය සක්කෝ, දක්ෂයෙක් බවට පත්වෙන. ඔබේ ජීවිතය තුළ ඔබ බොහොම දක්ෂ කෙනෙක් බවට පත්වෙන. මේ ධර්මාවබෝධය කරා යන්නේ දක්ෂ කෙනා. පිංගතුනේ ලොකු දක්ෂතාවයක් තියෙන ඕන ධර්මය අවබෝධ කරන්න. පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. බුදුරජාණන් වහන්සේ පින මේ ධර්මයේ දුෂ්ප්‍රඥාට නෙමෙයි, ප්‍රඥාවන්ත කෙනා නුවණ තියෙන කෙනාට. අහන ධර්මයේ තේරුම් අරගෙන ඒ ධර්මයේ තමා තුලින් ගලපලා තමන්ගේ ජීවිතය තුලින් බලන්න හොඳ නුවණක් තියෙන්න ඕනේ. ඒ නුවණ තියෙන කෙනා තමයි යෝනිසෝ මනසිකාරය දෙන්නේ තමන්ගේ ජීවිතය. ඒ නුවණ දැන් අපි ඔබට හිතෙන්න පුළුවන් නුවණ කියපුවාම අපි විභාග පාස් වෙලා තියෙනවා, මෙයාට ඕ ලෙවල් තියෙනවා, අයියට ඒ ලෙවල් තියෙනවා, මට මෙහෙම උපාධි තියෙනවා. ඕ ලෙවල් ඒ ලෙවල් උපාධි නෙමේ, ආචාර්ය මහාචාර්ය වෙන්න පුළුවන්. මොන උපාධි ගත්තත් ඒ තියෙන දැනුමයි ධර්මාවබෝධයට ඇති කරගන්න යෝනිසෝ මනසිකාරයේ වැඩෙන විදිහට ඇති කරගන්න ප්‍රඥාවයි කියන්නේ දෙකක්. පොතපත කියවලා විභාග පාස් කරලා යම් දැනුමක් ඇති කරගන්න පුළුවන්. හැබැයි ඒ දැනුම ඇති වුණා කියලා ජීවිතයේ අවබෝධයේ පැත්තට සකස් වෙනව නෙමෙයි. මොකද ඔබ දැකලා ඇති ඕන තරම් මහාචාර්යවරු සමහරවිට මුළු ජීවිතේම විනාශ කරගත්ත, දුරාචාරයට වැටිලා එක්ක බේබද්දු සල්ලාලයෝ මුළු ජීවිතේම විනාශ කරගත්ත විකෘති පුද්ගලයෝ ඉන්න පුළුවන් මහා උගතුන් අතර. සමහර විකෘති මානසික සමහර මානසික රෝගීන් වෙන්න පුළුවන්. එක පැත්තකින් විභාග පාස් කළ දැනුම තියෙන පුළ අනිත් පැත්තෙන් මානසික විකෘති භාවයක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ධර්මාවබෝධය තුළ ඇති කරගන්න ප්‍රඥාව ප්‍රත්‍යක්ෂ අවබෝධය කියන්නේ ඒක වෙනම දෙයක්. ඒ ධර්මාවබෝධය තුළ ඇති කරගන්න ප්‍රඥාව ඇති කරගත්ත කෙනා ජීවිතාවබෝධයක් තුළ අවබෝධයෙන් සංවර වෙන කෙනෙක්. එයා අවබෝධයට ගැලපෙන ජීවන රටාවකට පුරුදු වෙනවා. එයා අවබෝධයෙන් යුක්තව ගුණධර්ම දැන් බලන්න ධර්මාවබෝධි පැත්තේ සෝවාන් වෙනවත් එක්කම ආරිකාන්ත සීලයක පිහිටනවා. එයා ප්‍රඥාවෙන් තමයි සම්මාදිට්ඨිය සත්‍ය ඥානෙ ලබන්නේ. හැබැයි සත්‍ය ඥානෙ ලබනකොටම සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙනවත් එක්කම ඒ අවබෝධයත් එක්කම සීලබ්බත පරාමාස ප්‍රහාණය වෙනවා. ඔහු ආර්යකාන්ත සීලෙන් යුක්ත කෙනෙක් බවට පත් වෙනවා. ඔහු අවබෝධයෙන්ම සංවර වෙච්ච ගුණධර්ම පුරණ කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා ජීවිතේ හැම දෙයකදීම දක්ෂ කෙනෙක් බවට හැකියාව ඇති බොහොම දක්ෂ පුද්ගලයෙක් බවට පත් වෙනවා. මේ ධර්ම අවබෝධය කරා යන කෙනාටත් ඒ දක්ෂතාවය අවශ්‍යයි. නිවන් දකින්න වීරිය වඩන කෙනාට ඒ දක්ෂතාව අවශ්‍ය. ඒ නිසා හැම දේකම හොඳ නුවණක් ඇති බුද්ධියක් ඇති ජීවිතේ අභියෝගවලට බය නැතුව මූණ දීලා ඉස්සරහට යන්න පුළුවන් දක්ෂයෙක් බවට පත් වෙන්න. සත්කෝ දක්ෂ වෙන්න. උජූච අවංක වෙන්න. ඊළඟට ආයමත් බුදුහාමුදුරුව කියන සූජූච වඩාත් අවංක වෙන්න කියන. එතකොට අවංක භාවයේ බුදුරජාණන් වහන්සේ දෙවතාවක් නැවත නැවත පෙන්වන්නේ ධර්මාවබෝධයට අවශ්‍යම කාරණය. අවංකකම වංචනිකයට කපටියට මේ ධර්ම මාර්ගය වඩාගෙන යන්න පුළුවන්කමක් නැහැ. අවංක වෙන්න. තමන්ගේ හෘද සාක්ෂියට එකඟව අවංකව ධර්ම මාර්ගය වඩන කෙනෙක් බවට පත් වෙන. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ යන්තං සන්තං පදං අභිසමිච්ච මේ සාන්ත පදේ වූ නිවන අවබෝධ කරගන්න උත්සාහ කරන ශ්‍රාවකයා අවංක වෙනවා වඩාත් අවංක වෙනවා. උජූච සූජූච වඩාත් අවංක කෙනෙක් බවට පත් වෙනවා. ඔහු රහසින්වත් වැරදි නොකරන කෙනෙක් බවට පත් වෙනවා. ඔහු බොහොම අවංක ජීවිතයක් ගත කරනවා. තමන්ගේ අතින් පුංචි වැරද්දක් වෙන්න පුළුවන්. ධර්මය අවබෝධ කරන තෙක් හැබැයි ඔහු කවමදාවත් ඒ වරද සංගවන්නේ නැතුව ආයෙත්ින් සංවරයට එනවා. ඒ කියන්නේ තමන්ගේ වැරද්ද නිවැරදි කරගන්න. දැන් පන්සිල් සමාදන් වෙච්ච කෙනෙක් යතින් පුංචි ශික්ෂාපදයක් බිඳුණත් ඔහු ආයෙමත් නැවත නැවත පන්සිල් ගන්න එකයි. සුවාන් වුණාට පස්සේ නම් එයා අවබෝධයෙන්ම ආර්යකාන්ත සීලයකින් යුක්තයි. දැන් උපසම්පදා ස්වාමින් වහන්සේලා පවා නිතර ඇවැත් දෙසනවා, පෝය කර්ම කරනවා, විනය කර්ම කරනවා, තමන්ගේ අඩුපාඩු හදාගන්නවා. වැටි වැටි නැකිටිනවා වගේ වීරියෙන් අවංකව ඉදිරියට යා යුතු ගමනක් තියෙනවා. ඒ නිසා අවංක වෙන්න. මේ ධර්මාවබෝධයේ පිණිස ගමන් කරන මාර්ගයේ තුල ධර්මාවබෝධයේ පිණිස යන මේ ජීවන ගමනේ ඔබ බොහොම අවංක කෙනෙක් වෙන්න, වඩාත් අවංක කෙනෙක් වෙන්න. ඒ තමයි ඔබට ධර්මයේ පිහිටන්න මේ ධර්මයේ අවබෝධ වෙන්න අවශ්‍ය ගුණධර්ම. බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ මේ ගුණධර්ම නැතුව සුදු ඇඳගෙන හිටියා කියලා. උපාසක ස්වරූපේ චරිත රඟපෑවා කියලා. සමහරලාවට ඇස් පියාගෙන භාවනා කරනවා වගේ රඟපාන්න පුළුවන්. හැබැයි හිත වැඩෙන්නේ නැහැ. ධර්මාවබෝධයට හිතක් වැඩෙන්නේ නැහැ. ධර්මාවබෝධයට හිත වැඩෙන්නේ අවංකව ධර්ම මාර්ගය යන වඩාත් අවංක පුද්ගලයා තුළ. ඊළඟ ගුණේ තමයි සුවච කීකරු කෙනෙක් බවට පත් වෙන. බොහොම කීකරු මේ ධර්ම මාර්ගය තුළ කීකරු ශ්‍රාවකෙක් බවට පත් වෙන. මෘදු නම්මශීලි අනතිමානී නිහතමානී කෙනෙක් බවට පත්වෙන. සුවචෝ චස්ස මුදු අනතිමානී. සුවච කියන්නේ කීකරු කෙනෙක් බවට පත්වෙනවා. මෘදු කියන්නේ නම්මශීලි. එයා බොහොම ගුණධර්ම ඉදිරියේ, සත්‍යයේ ඉදිරියේ, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉදිරියේ, හරිදේ ඉදිරියේ, නිවරදි දේ ඉදිරියේ බොහොම නිහතමානී කෙනෙක්. ඒ තමන්ගේ වැරද්දක් වුණත් ඒ වැරද්ද නිහතමානීව පිළිගන්න කෙනෙක්. ඒ වැරදි හදාගෙන ඉදිරියට යන කෙනෙක්. නම්මශීලී පුද්ගලයෙක්. ඊළඟට අනතිමානී නිහතමානී කෙනෙක්. එතකොට මෙන්න මේ ගුණධර්ම දැන් ඔබ බලන්න. ඔබ මේ භාවනා කරනවා. අනේ අපි කරණීය මෙත්ත සූත්‍ර කිව්වනේ. කෝ අපිට ප්‍රතිඵල කිය කිය බොහෝ දෙනෙක් ඔය හිතන අය ඇති. දැන් ඔබ බලන්න මේ ගුණධර්ම ඇත්තටම ඔබ තුල කොච්චර වැඩිලාද. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සන්තුස්ස කෝච සුභරෝච. ලද දෙයින් සතුටු වෙන සුභර පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන්. සන්තුස්ස කෝච ලද දෙයින් සතුටු වෙන සුභර පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන් කෙනෙක් වෙන. ඒ කියන්නේ සරලකම. දැන් මේ සමහරට මේ හැම වචනකින්ම බුදුහාඳුරු පෙන්නන්නේ ධර්මාවබෝධයට අවශ්‍ය කෙනෙක් තුල තියෙන්න පුළුවන් තිබිය යුතු සරල ගතිගුණ. දැන් බලන්න සමහරු ඉන්න කොච්චර ලැබුණත් මදි. ලද දෙයින් සතුටු වෙන්නේ නැහැ. තමන්ට තෘප්තියක් නැහැ. කොච්චර ලැබුණත් මදි. එතකොට එවැනි මානසිකත්වයකින් යුක්ත කෙනාට මේ ධර්ම මාර්ගය තුල ගුණධර්ම වඩාගෙන ඉස්සරහට යන්න බෑ. මොකද මේ ලද දෙයින් සතුටු වෙන්නේ නැහැ කියන්නේ තමන්ගේ කෙලෙස්වල තියෙන උස්සන්න භාවයක්, අල්පරජක්ක. මහරජක්ක බුදුරජාණන් වහන්සේ පෙන්වා කෙලෙස් අඩුවයින්න මහරජක්ක කෙලෙස් වැඩිය ඉන්න. ඒ අයගේ කෙලෙස්වල ස්වභාවය අනුව තමයි මේ ලක්ෂණ චරිත ලක්ෂණ පුද්ගලයන් තුළ පිහිටන්. එදකොට තමන්ගේ චරිත ලක්ෂණ තමන් අඳුන ගත්තට පස්සේ තමන් උත්සාහ කරන්න ඕනේ මේ ලක්ෂණ කොහොම හරි ටික ටික අඩු කරගෙන යටපත් කරගෙන ප්‍රහාණය කරගෙන ධර්මාවබෝධයට හිත හදාගන්න. තේ නිසා ලද දෙයින් සතුටු වෙන්න. මේ මට ඇති, මේ හොඳටම ඇති, මේ අපිට ඇති කියලා. එදකොට ඒ වගේ අර තමන්ට සමහරුන්ට මුළු ලෝකෙම ලැබුණා මදි. සාමාන්‍ය ඒක මේ තණ්හාවේ ස්වභාවය බුදුහාඳුරු පෙන්නවා මහණෙනි. රන් කහවණු වැස්සක් වැස්සක්. දැන් අපි හිතමු වැහැලා. මේක උපමාවක් ඈ. කහවණු වහින්නේ වතුරුනේ වහින්නේ. එතකොට අපි හිතමු රන් කහවණු වැස්සක් වැස්සක්. උපමාවට බුදුහාඳුරු පෙන්නන්නේ මේ තණ්හාවේ ස්වභාවය මිනිස්සෙගේ කහවණු පිරිලා පිරිලා දැන් කහවණු බදාගන්න එළියට ගිහිල්ලා දැන් කහවණු වලින්ම යට වෙලා ඉන්නේ. දැන් අපි හිතමු බෙල්ල ළඟටම යට වෙලා දැන් කට ළඟටම වැහැලා යට වෙලා ඉන්නේ. දැන් තව චුට්ටකින් නහය යට වුණොත් මැරෙන්නත් පුළුවන්. ඒත් හිතනවා තව චුට්ටක් වහිනවනම් තව ටිකක් වහිනවනම්. ඒක තමයි බුදුහාඳුරු පෙන්න මේ තෘප්තියක් කොච්චර මේ ලද දෙයින් සතුටු වෙන්නේ බැරි කෙනා. තණ්හාවේ ස්වභාවය තමයි සක්විති රජෙක්වත් කෙලෙස් සහිතව හිටපු රජෙක් කිසිම රජෙක් මට මේ ඇති කියලා තෘප්තියක් ලැබලා නැහැ කියලා. කවුරුත් රජකම් කරලා තෘප්තිය මට මේ ඇති කියලා එවැනි කෙනෙක් නැහැ. සමහරලාවට හූල්ලලා දාලා යනකොට අතහැරලා යනකොට පසුතැවිලා විදෝලා ලොකු මානසික පීඩනයක් එක තමයි ඊයේදී අතහැරලා යන්නේ. එදකොට මේ තමයි කෙලෙස්වල තියෙන භයානකකම. හැබැයි ධර්මාවබෝධයේ පිණිස යන ශ්‍රාවක

නපුරුයි, බොහොම මුරන්ඩුයි. සමහර බිරිඳ ඇවුරු ස්වාමිය හම්බ කරන සියල්ලම විනාශ කරන. ඒ තෘප්තියක් නෑ. දකින දකින දේ අවශ්‍ය වෙන. එතකොට ඒ තියෙන ලක්ෂණත් එක්ක ධර්මාවබෝධය කරා යාගන්න අමාරුයි. බුදුහාඳුරු පෙන්නන්නේ මේ ධර්මය අවබෝධ කරන ශ්‍රාවකයෙක් තුළ තිබිය යුතු ගුණ ධර්ම. ඊළඟට අප්පකිත්තෝච සල්ල උක උත්ති. අප්පකිත්තෝච කියන්නේ වැඩ කටයුතු අඩු සැහැල්ලු ජීවිතයක් තියෙන. වැඩ කටයුතු අඩු කෙනෙක් කියන්නේ බොහොම භාවනා කරන්න හරි වෙලාවක් තියෙන ඉපැ බණක් අහන්න බණ පොතක් කියවන්න. සමහරු ඉන්නවා හරියට වැඩ. අනේ වෙලාවක් නැහැ, හුස්ම ගන්නවත් වෙලාවක් නැහැ, බණ අහන්න ඌට කොහෙද වෙලාවක්, භාවනා කරන්න අපෝව කරන්න වෙලාවක් නැහැ. හැම වෙලාවෙම බොහොම වැඩ වැඩ වැඩ, කිසිම වෙලාවක් නැහැ වෙලාවක් නැහැ කිය කිය ඔළුව ගිනි ගත්තා වගේ මුළු දවසම දඟලනවා. එවැනි කෙනෙකුට මේ ධර්ම මාර්ගය වඩාගෙන ගුණ ධර්ම පුරාගෙන යන්න අපහසුයි. ඒ නිසා වැඩ කටයුතු අඩු කෙනෙක් සල්ලහුක උත්ති කියන්නේ සැහැල්ලු ජීවිතයක් ගත කරන කෙනෙක්. එතකොට මේ හැම ලක්ෂණයකින්ම පෙන්නන්නේ වැඩ කටයුතු අඩු කියන්නේ යා සැහැල්ලු ජීවිතයක් ගත කරන කෙනෙක්. බොහොම සැහැල්ලු ඇවතුම් පැවතුම් ඇති කෙනෙක්. බොහොම සැහැල්ලුවෙන් ඉන්න කෙනෙක්. බොහොම සරලයි, බොහොම සැහැල්ලුයි. අන්නේ වැනි කෙනෙක් තුළ තමයි මේ ගුණධර්ම වඩා ගන්න පුළුවන්කම තියෙන්නේ. සන්තින්ද්‍රියෝච නිපකෝච. සන්තින්ද්‍රියෝද කියන්නේ මේ ඉන්ද්‍රියන් සංවර වෙච්ච කෙනෙක්. ඇස, කන, නාසය, දිව, ශරීර මේ පංච ඉන්ද්‍රියන් සංවර කරගත්ත කෙනෙක්. ඉන්ද්‍රිය අසංවරයෙන් යුක්ත කෙනා හැම වෙලාවෙම කෙලෙස් සහිත අරමුණු ඔස්සේමයි දුවන්නේ. ඇහෙන් දකින කෙලෙස් සහිත රූපවල නිමිති සටහන් මතක තියාගන්න. ඒක තමයි සාමාන්‍ය කෙලෙස් සහිත කෙනාගේ හැටි. ඇහෙන් දැක්කන රාග සහිත දෙයක් එක්කෝ ඒ දේම මතක තියාගන්න, එක්කෝ ඒක නිමිත්තක් එක කොටසක් මතක තියාගන්න. ඒ කෙලෙස් සහිත දේ හිතන්න හිතන්න මොකද වෙන්නේ? නෝපන් රාගේ උපදින උපන් රාගේ වැඩෙන. අපි හිතමු ඇහෙන් දැක්ක ද්වේෂය ඇති වෙන දෙයක් තරහකාරී. ඒක කවුරු හරි ඔබට නිකන් මූණට ඇඟිල්ල දික් කරලා නිකන් රවලා නපුරු විදිහට මොනවා හරි නිකන් සැර කරන දෙයක්, ඒ වගේ දෙයක් ඔබව එක්ක ඔබට ඔබ අපහසුතාවයට පත් කරපු, ඔබ පහත් කරපු මොකක් හරි සිදුවීමක් හිතන්. දැන් මේ දේ මතක තියාගන්නවා. එක්ක එකේ කොටසක් හරි මතක තියාගන්නවා. ඒක හිතනවා මට මෙහෙම කරා, මට මෙහෙම කරා, අසවලා මට මෙහෙම කරා. දැන් එහෙම හිතන්න හිතන්න මොකද වෙන්නේ? නූපන් ද්වේෂය උපදිනවා, උපන් ද්වේෂය වැඩෙනවා. අන්න ඒ නිසා ඉන්ද්‍රිය සංවරේ ඇස විතරක් නෙමෙයි, කන, නාසය, දිව, ශරීර මේ පංච ඉන්ද්‍රියම්ම සංවර කරගත්ත කෙනාටයි ධර්මාවබෝධය කරා යන්න පුළුවන්. එහෙමනම් සාන්ත පදේ වූ නිවන කරා යන්න උත්සාහ කරන, ධර්මාවබෝධය කරා යන්න උත්සාහ කරන ශ්‍රාවකෙක් තුළ ඇති කරගන්න ඕන අංග බොහොම සරල ජීවිතයක් ගත කරන කෙනෙක්. ඉන්ද්‍රිය සංවර, මේ පංච ඉන්ද්‍රියන් සංවර කරගෙන ජීවත් වෙන කෙනෙකුටයි මේ ධර්මාවබෝධය කරා යන්න පුළුවන්. සන්තින්ද්‍රියෝච නිපකෝච. නිපක කියන්නේ උපක්‍රමශීලී නුවණක් තියෙන්න ඕන. අපි සාමාන්‍යයෙන් කියන්නේ තැනට සුදුසු නුවණ කියලා. උපක්‍රමශීලී බව. බුදුරජාණන් වහන්සේ කෙලෙස් ප්‍රහාණය කරන ක්‍රම බොහෝ ප්‍රමාණයක් පෙන්වලා දෙනවා. ඒ සබ්බහසෝ සූත්‍රයේ තියෙනවා ක්‍රම හතක්. කැටි කරලා පෙන්වන ක්‍රම හතකට. එහි බුදුරජාණන් වහන්සේක ක්‍රමයක් පෙන්වනවා නුවණින් සලකා මගහැරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව. ඒවට කියන නිපක, උපක්‍රමශීලී නුවණින්. දැන් අපි හිතමු සමහර වෙලාවට දැන් ඔබ මේව ප්‍රායෝගික ඔබේ ජීවිතයට හිතලා බලන්න. ඔබේ ගෙදර එනවා යාළුවෝ ටිකක් එනවා, බේබද්දෝ ටිකක්. දැන් එන්නේ බොහොම යාළුකම් කියාගෙන එන්නේ. අපි ගම් බේබද්දෝ. දැන් ආපු ගමම්ම යෝජනා කරන්නේ බොමුද? සමහරවිට වියදම් කරන්නත් ඉදිරිපත් වෙනවා. හරි හරි වාගේ සල්ලි ඕනේ නැහැ, මට සල්ලි තියෙනවා, මං අපි ගියමු. දැන් උපක්‍රමශීලී නුවණක් තියෙන කෙනා කොහොම හරි මෙතනින් බේරිලා මග හැරගන්න. තරහ කරගන්නෙත් නැහැ. ඒ අයට කරුණු කියලා යහපතට ගන්න පුළුවන් නම් හොඳයි. බැරි නම් ඉතින් තමන් හරි බේරිලා මම හරි මේකෙන් මග හැරගන්නවා කියලා කොහොම හරි මග හැරගන්න. අන්න උපක්‍රමශීලී නුවණක් තියෙන කෙනා. ඒ වගේ බුදුහාඳුරු පෙන්නනවා සමහර පාරවල්. අපි ගමු පාරක් තියෙනවා.

0: මේ පාරි තනි අලිය ඉන්නවා. කට්ටි කියන යන්න එපා අන්නර අලිය ඉන්නවා. යකින නෑ මං මෛත්‍රී වඩනවා. මං කරුණී මිත්ත සූත්‍ර කියාගෙන මං යන්නේ. අලිය මට ගහන්නෑ කියලා යනවා. දැන් අලියගෙන් පාර කෑවොත් කවුද වැරදිකාරය? කරුණී මිත්ත සූත්‍රය කිව්වා කෝ අපිට කෝ ඒක බලය කියල සමන්ට බුදුහාඳුරන්ට බැනලවත් ධර්මීවත් තමන් උපක්‍රම සීලීව මගහැරිය යුතු තැන මගහැරිය නෑ. බුදුරජාණන් වහන්සේ පෙන් ඔය වගේ නපුරු සහිත සත්තු ඉන්න පාරවල් මිනිස්සු ඉන්න අසපුරුසය මේ පාරගියොත් අනතුරේ වැටෙනවා. සමහර පාරවල් තියෙනවා සමහර වීදි සමහර ලාවටේ පාරවල් බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට පින්ඩ පාති වඩිනකොට පෙන්වා සමහර පාරවල් වල යන්න එපා නපුරු පුද්ගලය. එක්ක වෛශ්‍යාව සාමාන්‍ය වචනයෙන් කිව්වොත් ගණිකාව ඉන්න ඒ පාර පින්න පාති කියලා අනේ අර හාමුදුරු අමාරු වෙටෙන්න පුළුවන්. උන්වහන්සේලාට නැති කෙලෙස් උපදින්න පුළුවන් යන්න එපා කියන එක මගහරින්න කියලා. එතකොට ඒවා ඒ වගේ නුවණින් සලකලා බුද්ධියෙන් මගහැරලා බේරෙන්න පුළුවන් තැන් තියෙනවා. අපි ගමු උද්ඝෝෂණයක් තියෙනක අදට ගැලපෙන උදාහරණයක් හිතමු. පාරේ උද්ඝෝෂණය. දැන් බෝඩ් උස්සගෙන කෑ ගගහ දැන් පොලිසියෙන් ඇවිල්ලා කඳුළු ගෑස් කන්න ඔන්න මෙන්න. දැන් පොළු අරගෙන ඉන්නවා ඇවිල්ලා මේ උද්ඝෝෂණයට. කෙනෙක් එතනින් යනවා. නෑ නෑ මම උද්ඝෝෂණය කරන්නේ නෑනේ මට ඌවා දාල නෑ මං යන්නේ එතන ඉන්නේ. හරි හරි මම ධර්මයේ දන්නවා මං බන මං මෛත්‍රී වඩාගෙන මං යන්නම්කො කියලා ඔතනින් ගිහිල්ලා කඳුළු ගෑස් හරි කාලා අර අස්සෙන් ගුටි කාලා සමහර ලාවට තමන් අහක ගිහිල්ලා අහු වෙන්න පුළුවන්. උද්ඝෝෂණය කරපු එම පැනලා දුවයි පාරේ හිටපු වෙන කවුරු හරි අල්ලගෙන ගිහිල්ලා අහු වෙන්නත් පුළුවන්. මගහැරිය යුතු තැන මගහරින්න දක්සවි. ඒකට කියනවා නිපක උපක්‍රමශීලී නුවණක් තියෙනවා. ඔය වගේ අපේ ජීවිතවල කොච්චරනම් ඔබ හිතන ප්‍රායෝගිකව ගොඩාක් හිතලා බලන්න මගහරින්න පුළුවන් තැන්වල මගහැරිලා බේරුනේ නැති නිසා උපක්‍රමශීලී නුවණ භාවිතා නොකිරීම නිසා කොච්චර මිනිස්සු අමාරු වෙట్లా ඇද්ද? අනුන්ගේ ප්‍රශ්නවලට මැදිහත් වෙන්න ගිහිල්ලා සමහරලාවට අනතුරු සහිත තැන්වල දැන් කවුරු හරි සමහරලාවට අපි හිතමු කවුරු හරි කියනවා මෙන්න මේ බෑග් එක ඔයා තියාගන්න. අපි කෙනෙකුට උදව්වක් කරනකොට බුද්ධිමත් වෙ සමහරලාවට මේ බෑග් එකේ මඩ්‍රව්‍යයක් දාලා ඔබට දෙන්න පුළුවන්. එතකොට එයා බුද්ධිමත් වෙන්න ඕන. එක්ක අපි හිතමු එයා ගුවන් ගමනකේ දෙනවා බස් එකක යනවා යනකොට තිනවා මේක ඔයාට පුළුවන් නම් මේ ගෙනහිල්ලා මට එලියට ගියාට පස්සේ මේ බෑග් එකම ආමන් ගන්නම් මේ කොච්චර දෙයක්ද කියලා. හැබැයි බුද්ධිමත්ව නුවණින් කල්පනා කරලා ඒ වෙලාවේ අපි බේරෙන්න ඕන තැන්වල බේරෙන්නේ නැතුව සමහරු ඔය වගේ අමාරුයි වැටිච්ච අවස්ථා කොච්චර තියෙනවද කියලා හිතන්න. ඒ වගේ මොකුත්ම නොදන්න මිනිස්සු අනතුරේ වැටිච්ච අවස්ථා තියෙනවා. ඒ නිසා නිපක කියන්නේ උපක්‍රමශීලී නුවණ. අසත්පුරුෂයෝ ධර්මීය නොදන්න පුද්ගලයෝ දුරාචාරයට යොමු වෙච්ච අය ඔබ අකුසලයට පොළඹවන්න උත්සාහ කරන අය පාප මිත්‍රයෝ මගහරින්න. සත්පුරුෂයන් කල්යාණ මිත්‍රයන් ධර්මයට උපකාර කරන එවැනි අය ඇසුරට යන්න. බලන්න මහා මංගල සූත්‍රයේ පළවෙනියට බුදුහාඳුර පෙන්නේ අසේවනාච බාලාණ පණ්ඩිතානංච සේවන. බාලයන් ඇසුරු කරලා ධර්මාවබෝධය කරා යන මාර්ගය සම්පූර්ණයෙන් වැහෙනවා. පණ්ඩිතානංච සේවන සත්පුරුෂ කල්යාණ මිත්‍රයන් ඇසුරට යන. හැබැයි මිනිස්සු එක ගැටෙන්න යන්නේ නැතුව උපක්‍රමශීලීව හොඳ හිත තියාගෙන ඒකට තමයි නිපක කියන්නේ උපක්‍රමශීලී නුවණ. අන්න ඒ නුවණින් ඔබ ඔබේ ගමන යන්න දක්ෂ වෙන්නොත් අන්න යාටයි මේ නිවන් මඟ පෑදේ. බලන්න කොච්චර අපේ ජීවිතය තුළ ඇති කරගත යුතු ගුණධර්ම බුදුරජාණන් වහන්සේ පෙන්නනවාද? ඊළඟට අප්ප ගබ්බෝ කුලේසු අනනුගිද්දෝ. එයා වැඩකටයුතු අඩු කෙනෙක් බවට පත්වෙනවා. කුලේසු අනනුගිද්දෝ මේ කුලේ නොඇලිච්ච කෙනෙක්. බලන්න සමහරු මේ කුලේ අපි අසවල් ජාති අපි අසවල් පලාති අපේ පරම්පරාව මෙහෙමයි අපේ තාත්තලගේ කාලෙ මෙහෙමයි මේ වගේ ඔළුව ඉදිමවාගෙන ඉන්න පිරිස කොච්චර ඉන්නවද මේ සමාජය? ඒ මාන්නක්කාරකමත් එක්ක ඒ කුලයත් එක්ක කුල මල මේ වර්ගභේද ජාතිභේද මේ මනුස්සත්වය පහලට දාලා මෙවැනි පහත් දේවල් අල්ලගෙන ඔළුව ඉදිමවාගෙන ඉන්නයට ධර්මමාර්ග වඩාගන්න බෑ. ඒ නිසා මෙන්න මේ ගුණධර්ම තමන්ගේ ජීවිතය තුළ ඇතිකර ගත්ත කෙනාට අන්න ධර්මාවබෝධය කරා යන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ එතනින් එහාට පෙන්නන්නේ නචකුද්දන් සමාචරයේ කිංචියේන විඤ්ඤෝ පරේ උපවදෙය්‍යොන් සුඛිනෝවා කේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්ත සුඛිතාත්තා. එතකොට ඒ කෙනා එතනින් එහාට තියෙන මේ මෛත්‍රී භාවනාව වඩන හැටි සබ්බේ සත්තා භවන්ත සුඛිතාත්තා සියලු සත්ත්වෝම සුවපත් වේවා. ඒ කරණීයමිත සූත්‍රයේ එතනින් එහාට මේ මෛත්‍රී භාවනාව ගැන මම බොහොම සරලව ඔබට කෙටියෙන් කියලා දෙන්න. මේ මෛත්‍රී භාවනාව පතුරවන්නකොට සත්ත්ව වර්ගීකරණයකුත් මේ දේශනාවේ පෙන්නනවා. ඒකේචි පාන භූතස්සි තසාව තාවරාව අනවශේෂ දීගාවා යේ මහන්තාවා මජ්ජිමා රස්ස කානුක තුලා දිඨාවා යේ වද්දිඨා යේච දූරේ වසන්ති අවිදූරේ භූතාවා සම්භවේසීවා සබ්බේ සත්තා භවන්ත සුඛිතාත්තා. කොහොමද මෛත්‍රී භාවනාව අපි පතුරවන්නේ, මෛත්‍රී වඩන්නේ? දීගාවා දීර්ඝ ශරීර ඇති සත්තු, මහන්තාවා මහත ශරීර ඇති සත්තු, මජ්ජිමාවා මධ්‍යම ප්‍රමාණ ශරීර ඇති සත්තු, රස්ස කුඩා සත්තු, අනුක කියන්නේ ඇහැට නොපෙනෙන තරම් සියුම් සත්තු, තූලාවා වටකුරු හැඩයෙන් යුක්ත සත්තු, දිඨාවා යේ වද්දිඨා දැකලා තියෙන සත්තු වගේම ජීවිතේට නොදකපු සත්තු. ඒ සියලුම සත්වයන්ට සබ්බේ සත්තා භවන්ත සුඛිතාත්තා. භූතාව හටගත්තු සත්‍යෝ සම්භවයේ සීව හටගන්න ආසන මේ මව් කුසවල් වල බිත්තර ඇතුලේ වැඩෙන තාම ඉපදිලා නැහැ ඉපදෙන්න ඉන්න සත්තු. එතකොට බලන්න මේ සියලු සත්‍යයන් අරමුණු වෙන්නේ නැද්ද කියලා. මේ වර්ගීකරණය තුලම ඔබ හිතන්න මේ ලෝකේ අපි දිඨාවායේ වද්දිඨා දැකලා තියෙන සත්තු වගේම ජීවිතේට නොදකපු සත්තු. උපදින්න ඉන්න සත්තු, ඉපදිච්ච සත්තු හැමෝම අයිති වෙනවනේ හැම වර්ගීකරණයකට. ඊළඟට දීර්ඝ ශරීර ඇති සත්තු, මහත ශරීර ඇති සත්තු, මධ්‍යම ප්‍රමාණය, කුඩා, ඉතාම කුඩා. ඊළඟට අනුක කියන්නේ ඇහැට නොපෙනෙන. අද අපි අන්වීක්ෂෙන් බලලා කියන්නේ මෙන්න මෙහෙම සත්තු ඉන්නවා කියලා. ඒ කියන්නේ අමනුෂ්‍යෝ නෙමෙයි අන්වීක්ෂෙන් අපි හොයන්නේ. ඒත් ත්‍රිසංගත සත්තුමයි මතක තියාගන්න. අමනුෂ්‍ය අන්වීක්ෂෙන් හොයන්න පුළුවන්කමක් නැහැ. අමනුෂ්‍යය දිහා බලන්න නම්, අමනුෂ්‍යයන්ව දකින්න නම් බුදුරජාණන් වහන්සේ පෙන්නවා චුතූපපාත ඥානය උපදවා ගන්න. එහෙම නැත්නම් දිවස් නුවණ දිබ්බ චක්කු සාමාන්‍ය මිනිස් ඇහෙන් පේන සීමාව ඉක්මවා ගිහිල්ලා දෙවියන්, බ්‍රහ්මයන්, ඊළඟට අමනුෂ්‍යයන් මේ උපපාතික සත්‍යයන්ව දකින්න පුළුවන් ඒ දිවසේ. චුතූපපාත ඥානි කෙනෙක් මැරුණට පස්සේ කර්මාන් රූපීව ඒ සත්ත්ව ලෝකවල උපදින ආකාරය දකින්න නුවණ. එතකොට එවැනි නුවණකින් තමයි මේ සත්වයන් දකින්න තියෙන්නේ. දැන් බලන්න අපි නොදන්නකම නිසාම බොහෝ පිරිසක් ඒ සත්වයන් දකින්න ක්‍රමේ බුදුහාඳුරෝ පෙන්නලා දීලා තියෙද්දී ඕපපාතික උපත පිළිගන්නේ නැති කොච්චර පිරිසක් ඉන්නවද ওই දිව්‍ය ලෝක අපාය කොහෙද තියෙන්නේ මන්නම් පිළිගන්නේ නැහැ. ඌ ඔක්කොම මෙහි තමයි කියන අය කොච්චර ඉන්නවද? කොච්චරින් බෞද්ධ නමෙන් හිටියද? සමහරු බෞද්ධ බොහොම උපාසකවරු බොහොම ධර්ම දැනුමක් තියෙන අය හැටියට පෙනී ඉන්නවා. හැබැයි දිව්‍ය ලෝක අපාය පිළිගන්නේ නැහැ. ඕපපාතික සත්‍යයන් පිළිගන්නේ නැහැ කියන්නේ නියත මිත්‍යා දෘෂ්ටිය. මතක තියාගන්න බුදුරජාණන් වහන්සේ දසවස්තුක සම්මාදිට්ඨිය විස්තර කරද්දී නවවෙනියට විස්තර කරේ ඕපපාතික උපත පිළිගන්න කෙනා දිවුලෝ බබලව නිරය ප්‍රේත ලෝකේ ඒ උපත ඕපපාතික සත්‍යයන් ගැන පිළිගැනීමම ලෞකික සම්මාදිට්ඨියට අයිති දෙයක්. ඒක පිළිගන්නේ නැහැ කියන්නේ යා නියත මිත්‍යා දෘෂ්ටියටයි වැටෙන්නේ එතනින් එහාට. එයාට එතනින් එහාට ධර්ම මාර්ගයේ විවර කරගන්න බැරි වෙනවා. එහෙමනම් මතක දැන් බලන්න මේ පිරිත් කිව්වට කරණීයමිත සූත්‍රේ පොත බලාගෙන කියුවට මේ දේශනාව තුළ මේ ගුණධර්ම පිළිහිටන්න කොච්චර ජීවිතය අපි වෙනස් කරගන්න ඕනද කියලා හිතත් ඒ නිසා මේ හැම සත්‍යයක්ම අරමුණු කරගෙන සබ්බේ සත්තා භවන්ත සුඛිතාත්තා මේ සෑම සාර විශාල සත්තු පුංචි සත්තු මධ්‍යම ප්‍රමාණි සත්තු කුඩා සත්තු ඇහැට පේන සත්තු නොපෙනෙන සත්තු අන්වීක්ෂෙන් බල්ලා හොයන්න තරම් ඉතාම සියුම් සත්තු වටකුරු හැඩයෙන් යුත්ත සත්තු, හටගත්ත සත්තු, හටගන්න ඉන්න සත්තු, මේ සෑම සත්වයෙක්ම සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා, මේ සෑම සත්වයෙක්ම සුවපත්තේවා කියලා මෛත්‍රී සිත වඩන. ඒ මෛත්‍රී සිත වඩන ක්‍රම බුදුරජාණන් වහන්සේ බොහෝ ප්‍රමාණයක් විස්තර කරලා තියෙනවා. දැන් දර තව දේශනා, දැන් අපිට මේවත් එක ගලපලා ගන්න පුළුවන්. තව බොහෝ දේශනා තියෙනවා මෛත්‍රී ගැන. බුදුහාඳුර කරපු දේශනා සංයුත්ත නිකායේ තියෙනවා මෛත්‍රී භාවනාව ගැන වදාළ දේශන ගොඩක්. මජ්ක්‍ධිම නිකායේ අනුරුද්ධ සූත්‍ර විස්තර වෙනවා. අප්‍රමාණ ක්‍රමයට, මහග්ගත ක්‍රමයට මෛත්‍රිය වඩන භාවනා ක්‍රම ගැන. එතකොට මේ වගේ දේශනා ගොඩාක් තියෙනවා. ඊළඟට මෙත්තානිසංස සූත්‍රයේ මෛත්‍රී භාවනාව වඩලා ලැබෙන ආනිසංස ගැන තියෙනවා. සත්තුන්ට පවා මෛත්‍රී වඩන හැටි, සර්පයන්ට මෛත්‍රී වඩන හැටි කන්ද පිරිතේ තියෙනවා. සර්ප කුලවලට බෙදලා විරූපාක්ක, චබ්භ්‍යාපුත්ත, ඒරාපත, කණ්හාගෝතම කියලා මේ සර්පයන් කොටස් හතරකට විසසහිත සර්ප වර්ග බෙදාගෙන මෛත්‍රී වඩන හැටි. එතකොට බලන්න අපි මේ දැනගන්න මෛත්‍රිය කියන එක අපිට කොච්චර පුළුල් පරාසයකට තේරුම් අරගෙන අපේ මෛත්‍රී සිත පතුරවන්න පුළුවන්. අපිට දිසා වශයෙන් මෛත්‍රී වඩන්න පුළුවන්. මේ කරණිමිත සූත්‍රෙත් ඒක තියෙනවා. උද්දම් අදෝච තිරියංච, උඩ යට, උඩ දිසා. උද්දම් කියන්නේ උඩ දිසා. උඩ දිසාවේ සත්තු නැද්ද? කොච්චර ඉන්නවද අපි දැක්කේ නැති වුණා? සමහරවල් අපි දකින්න මේ පියාඹගෙන යන සතේ කුරුල්ලෙක් අපි දකින්න පුළුවන්. මේ අහසේ උඩ දිසාවේ ඉන්න සෑම සත්ත්වෙක් මැහැට පෙනෙන නොපෙනෙන, මේ අහසේ ඉහළ ඉන්න සෑම සත්ත්වෙක් මරමුණු කරගෙන මෛත්‍රී වඩනවා. අදෝච කියන්නේ යට දිසාවේ. පොළොව ඇතුලේ පොළොව හාරන්න හාරන්න කොච්චර සත්තු ඉන්නවද කියලා හිතන්න. මේ පොළොව ඇතුළට ඇතුළට කොච්චර සත්තු ඇද්ද? මේ පොළොව ඇසුරු කරගත්ත යට දිසාවේ ඉන්න මේ සෑම සත්වයකම සුවපත් වේවා කියලා ඒ සත්වයන්ටත් මෛත්‍රී වඩන. තිරියංච කියන්නේ හාත්පස තියෙන දිසාවල්. උතුරු දිසාව, උතුරු අනු දිසාව, නැගෙනහිර දිසාව, නැගෙනහිර අනු දිසාව, දකුණු දිසාව, දකුණු අනු දිසාව, බටහිර දිසාව, බටහිර අනු දිසාව. එතකොට මේ දිසා ඔක්කොම මේ හාත්පස දිසාවල් 8යි, උඩ දිසාවයි යට දිසාවයි ගත්තාම දිසා 10යි. අපි කියන දස දිසාවට. මෙන්න මේ උද්දං අදෝච තිරියංච අසම්භාදං අවේරං, බාධාවක් නැතුව, අවේරං වෛරසිතක් නැතුව මෛත්‍රී වඩන්න කියනවා. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්ත, මේ සියලු සත්වයෝම සුවපත් වේවා කියලා මෛත්‍රී සිත පතුරවන්න. ඒ මෛත්‍රී වඩනකොට මාතා යථානියම් පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ ඒවම්පි සබ්බ භූතේසු මාන සම්භාවේ අපරිමාණ. එකම දරුවෙක් ඉන්න අම්ම කෙනෙක් තමන්ගේ දිවි දෙවනි කොට ඒ දරුවට මෙසිත පතුරවලා, ඒ දරුවට ආදරෙන් ඒ දරුවව සෙනෙහසින් ආරක්ෂා කරගන්නවා වගේ ඒවම්පි සබ්බ භූතේසු මේ විදිහට සියලුම සත්වයන් ගැන මෛත්‍රී සිතක් පතුරවන. දැන් මේ මෛත්‍රී එතනදී මෛත්‍රී භාවනා වඩනකොට අපි ඒකන ඉස්සල්ලාම අත්තානං උපමං කත්වා, තමා තමා උපමා කරගන්න. ජීවිතේ තමන්ට මෛත්‍රී වඩලා තමයි අපි අනෙක් සත්‍යයන් අරමුණු කරගෙන මෛත්‍රී වඩන්න පුරුදු වෙන්නේ. ඒ නිසා ඒක තවත් පෙන්නනවා, තමන්ගේ දිවි දෙවනි කොට තමන් දරුවෙකුට ආදරය කරන අම්ම කෙනෙක්. බලන සමහර අම්මලා දරුව වෙනුවෙන් ජීවිතේ පරිත්‍යාග කරන අම්මලා ඉන්නවා. තමන්ගේ දරුවට අනතුරක් වෙයි කියලා සමහර අම්ම ඉදිරියට පණිනා ඉන්න. තමන්ගේ ජීවිතේ පරිත්‍යාග කළා. එතකොට තමන්ගේ දිවි දෙවනි කොට දරුවෙක් ගැන, එකම දරුවෙක් ඉන්න අම්ම කෙනෙක්ගේ දරුව ගැන හිතන්නේ යම්සේද? ඒවම්පි සබ්බ භූතේසු මාන සම්භාවේ අපරිමාණ, අප්‍රමාණව සියලු සත්‍යයට මෛත්‍රී වඩ. ඊළඟට මේ මෛත්‍රී භාවනාවේ පෙන්නනවා ඒ විතරක් නෙමෙයි පින්වතුනි, මෛත්‍රිය වඩනකොට තිත්තං චරන් නිසින්නෝවා සයානෝවා යාව තස්ස විකත මිද්දෝ ඒතන් සතින් අදිත්තේය බ්‍රහ්ම මේතන් විහාරක් ඉදමාහු. හිටගෙන ඉන්න ඉරියව්වේදී, ඉඳගෙන ඉන්න ඉරියව්වේදී, ඇවිදිනකොට, සක්මන් කරනකොට, සයානව නිදාගෙන ඉන්න ඉරියව්, මේ හැම ඉරියව්වෙම, සතර ඉරියව්වෙම. එහෙමනම් අපිට මෛත්‍රිය වඩන්නේ මෙන්න මේ විදියට විතරයි, ඉඳගෙන විතරයි, මේ විදිහටයි කියලා විශේෂ එක ඉරියව්වක් නෙමෙයි බුදුහාඳුරු පෙන්වයි. ඉඳගෙන ඉන්නකොට, හිටගෙන ඉන්නකොට, සක්මන් කරනකොට, නිදාගන්න ගියා, සතර ඉරියව්වෙම මෛත්‍රිය වඩන්න. මේක බ්‍රහ්ම විහරණයක්. මේ දිවිය විහරණයකින් බ්‍රහ්ම විහරණයකින් වාසය කරනවා කියන මෛත්‍රී සිත වඩනවා කිය. ඊළඟට මේ දේශනා කරණීමිත සූට ඔබ ගාථාවෙන් ගාථාව බලන්න අපි මේ කතා කරපු මොකද බොහෝ පිරිසකට මේ දේශනාව කටපාඩම් ඇති. ඒකත් එක්ක තමයි අපි ඔබට මේ අර්ථ කියලා දුන්නේ. දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ. දස්සනේන සම්පන්නෝ කියන්නේ දස්සන විසුද්ධිය, මේ චතුරාර්ය සත්‍ය අවබෝධය ඇති කරගන්නවා. එතකොට යා ඒ දෘෂ්ටිවලට නොබැඳී කාමසුකල්ලිකානුයෝගී අත්තකිල මතානුයෝගී මේ දෘෂ්ටිවලට නොබැඳී නිවරදි බුදුරජාණන් වහන්සේ පෙන්නපු ඒතේතේ උභවන්තය අනුපගම්ම මජ්ජිමාපටිපදා තථාගතයන් අභිසම්බුද්ධ බුදුරජාණන් වහන්සේ විශේෂෙන් අවබෝධ කරගත්තේ නිවරදි මාර්ගය ඔස්සේ. එයාගේ හිත වඩාගෙන එයා දස්සනේන සම්පන්නෝ, මේ චතුරාරි සත්‍ය අවබෝධයෙන් යුක්තව සම්මා දිට්ඨියෙන් යුක්තව කාමේසු විනේය ගිහෙදක්, මේ කාමයන් ගැන නොඇලී කාම ලෝකයේ යලි නොයන ස්වභාවයෙන් යුක්තව නහිජාතු ගබ්බසේයම් පුනරේතීති, ආයමත් කාම ලෝකෙට නොයන ස්වභාවයෙන් යුක්තව එයාගේ ගමනේ අවසන් කරගන්න. ඒ කියන්නේ න ආගාමි, ආයමත් කාම ලෝකෙට එන්නේ නැහැ කියන්නේ අනාගාමි මට්ටමටම හිත වඩාගෙන. අනාගාමි වුණා කියන්නේ එයා එතනින් එහාට සුද්ධාවාසී ඉපදිලා එහි පිරිනිවන් පානවා, ආය කාම ලෝකෙට එන්නේ නැහැ. එහෙමනම් මේ කරණීය මිත්‍ත සූත්‍රය පිරිතක් හැටියට අපි සජ්ජහායනා කරනවා වගේම බලන්න මේ දේශනාව භාවනාවක් හැටියට අනාගාමි තත්වයටම හිත වඩාගෙන සසරින් ගැලවිලා නිවන කරා යන මාර්ගයේ බුදුහාඳුරු මේ දේශනාවේ කැටි කරලා පෙන්නනවා. ඒ නිසා හැබැයි ඔබට තේරෙනවා ඇති මේ දේශනාව තුළ නිවනට කැමති ධර්මාවබෝධය ලබන්න කැමති ශ්‍රාවකයා මුලින්ම ඇති කරගත යුතු කරුණු කීපයක් පෙන්වනවා. පළවෙනි ගාථා දෙකේ අන්නේ කරුණ ඔබ තුළ තියෙනවද කියලා ඔබ හැම වෙලාවෙම බලන්න. සක්කෝ උජෝච සූජෝච සුවචෝ චස්ස මුදු අනතිමානේ සන්තුස්සකෝච සුභරෝච අපකිත්තෝච සල්ලෝක උත්ති සන්තින්ද්‍රයෝච නිපකෝච අපගබ්බෝ කුලේසු අනනුපීතෝ. මෙන්න මේ ගුණධර්ම ඔබ තුළ ඇති කරගෙන ධර්මාවබෝධයේ පිණිස වීරිය වඩන්න උත්සාහ කරන්න. අන්න එතකොටයි පින්වතුනි අපේ ජීවිතය මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ මේ බුද්ධ ශාසනය තුළ මේ බුද්ධ දේශනාවලින් අපිට අර්ථවත් කරගන්න පුළුවන්කම ලැබෙයි. ඔබ හැම දෙනාටම මේ උතුම් ධර්මය අවබෝධ කරගන්න මේ කරණීය මිත්‍ත සූත්‍ර දේශනාව ඇසුරේ අද මේ පැහැදිලි කර දීම මේ ධර්ම අවබෝධයේ පිණිස මේ දේශනාව ඔබ හැම දෙනාටම ආශිර්වාදයක් වේවා කියලා අපි ආශිර්වාද කරනවා.
1: ඒ අවසන් වූයේ සිදුල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලැබූ ධර්මානුශාසනාවයි. සදහවත් පින්වත් ඔබට සිදුල ගුවන් විදුලිය ඔස්සේ ප්‍රචාරය කරන අපගේ ධර්ම දේශනා පින්කම් සඳහා බැතිබරදායකත්වය දැන් ලබා දිය හැකියි. ඒ සඳහා විමසීම් 077-912-47-15 077-60-40-160 දුරකථන අංක මගින්ද 071-80-27-197 WhatsApp අංකය මගින්ද නැතහොත් chandana.sudila@gmail.com විද්‍යුත් තැපැල් ලිපිනයෙන්ද විමසා ඔබට අපගේ ධර්මදේශනා පින්කම් සමග බැතිබර දායකත්වය ලබා දිය හැකියි. සබ්බදානං ධම්මදානං ජිනාති, සියලු දානයන් අතර ධර්මදානයම උතුම් වේ.
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.

0: පින්වති. දක්ෂ රියදුරකු මෙන් පින්වතුනි, මනාව හික්මන ලද අසුන් මෙන් යමකුගේ ඉන්ද්‍රියෝ සංසිඳින්නාහුද. මානය දුරුකල, ආශ්‍රව නැතිකල, අෂ්ට ලෝක ධර්මයෙහි නොසෙල්වෙන ගති ඇති ඔහුට දෙවියෝත් කැමැති වන්නේ. ධම්මපදය අරහන්ත වග්ගය.
1: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සෙත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු හයට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු හයට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැති. සුදිල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රටපුරා ලෝපුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු හයට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන් විදුලිය සමග.

වහත්සේ වැඩ සලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්නේ.

පව් කිරීමෙන් හොඳක් නොවේ. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්නයි.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජ සැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලිගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තැන තැන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්න.
1: සුදිරි කුවන් පෙතලිය.

අයං වස්සාන කාලෝ. මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීමක්.

පින්වත පින් කළ තැනැත්තා මෙලොවත් සතුටු වෙනවා. ඒ වගේම පරලොවත් සතුටු වෙනවා. මෙලොව පරලොව දෙලොවම සතුටු වෙනවා. මා විසින් පිනක් කලයි, හොඳ වැඩක් කලයි, යහපත් දෙයක් කලයි කිය කියා සතුටු වෙනවා. ඒ නිසාවෙන්ම කිසි දවසක සුගතියට ගිය තැනැත්තා අපායේ නොයයි, නිවනටම ගමන් කරයි. ඔබත් නිවන් දකින්නට පින් කරන්න. ධම්මපදය

0: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
1: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

මිනිසුන් අතිසයින් ආලවන්ත වූ මේ පස්කම් සැපතෙහි දොස් විමසමින් හැකි වයසකදී තපසට යා යුතුය. එසේ නොවහොත් මිනිසෙකු ගසෙහි මුල සිඳිනතෙක් ගස උඩ පළ රස විඳිමින් සිටියා බඳුය.

ඉඩුංගු පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සෙත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලි ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්වරාත්‍රී පරිත්‍රාණ ධර්මදේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සෙත් පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශය

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවිය.

පින්වත. දක්ෂ රියදුරකුමෙන් පින්වතුනි, මනාව හික්මන ලද අසුන් මෙන් යමකුගේ ඉන්ද්‍රියෝ සංසිඳින්නාහුද. මානය දුරුකල, ආශ්‍රව නැතිකල, අෂ්ට ලෝක ධර්මයෙහි නොසෙල්වෙන ගති ඇති ඔහුට දෙවියෝත් කැමැති වන්නේ. ධම්මපදය අරහන්ත වදාළා.

දියපිස්නා වස්ත්‍ර පිදීමේ විපාක පිළින්දවත් චපදානයට අනුව ඔබට තවත් වටින පින්කමකානි සංස කියා දෙන්නට සූදානම් වෙනවා. දියපිස්නා වස්ත්‍ර පිදීමේ විපාක පින්වතුනි විපාක හයක් පිළිබඳව කතා වෙනවා. ඔබේ ජීවිතයෙන් මේ උතුම් පූජාව සිදු කරගෙන තිබෙනවද? අප්‍රමාණව ඔබ පූජා කරලා ති පින්වතුනි. බලන්නෙහි ආනිසංස සමුදාය කොයිතරම් වටිනවද කියන. රන්වන් පැහැයක් ඇත්තෙකු වීම, රජස් නැත්තෙකු වීම, ශරීරයෙන් නික්මෙන රැස් ඇත්තෙකු වීම, තේජස් ඇත්තෙක් වීම, සිනිඳු සිරුරක් ඇත්තෙකු වීම, සිරුරේ කුණු නොවැළීම, මෙන්න මේ කියන උතුම් විපාක හය ලැබෙන්නේ පින්වත්නි දියපිස්නා වස්ත්‍ර පූජා කිරීමේ ආනිසංස වශයෙන්.

පින්වත පව් කරන්නා මෙලවත් තැවෙනවා. ඒ වගේම පරලවත් තැවෙනවා. මෙලව පරලව දෙලවම තැවෙනවා. මා විසින් පවක් කලයි කියලා හිතාගෙන තව තවත් තැවෙනවා. ඒ නිසාවෙන්ම පින්වතුනි පව් නොකර පවට සත්තු සරපෙයින්ට ගින්දරට වගේ බියවි පින් කරන්නට පින් සිතිවිලි ඇති කරන්නට ධම්මපදය යම්

පින්වත. හොඳින් සෙවිලි කළ ගෙය වැස්සෙන් නොතමින්නාක් මෙන් භාවනාවට පුරුදු කළ සිත රාගයෙන් කිසි දවසක තෙත් වෙන්නේ නැත. රාගය භාවිත සිත විනිවිදගෙන නොයන බව ඔබට වැටහෙනවා. ඒ ලෞතුරු ධර්මයයි ධම්මපදය යමක වර්ගයයි.

සුදු ලගුවන් ගුදලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. අයං වස්සාන කාලෝ, මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින්, විහෙර විහාරස්ථාන ඇසුරු කරමින්, වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීමක්. සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.

0: විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
0: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

පින්වත හොඳින් සෙවිලි කළ ගෙය වැස්සෙන් නොතමින්නාක් මෙන් භාවනාවට පුරුදු කළ සිත රාගයෙන් කිසි දවසක තෙත් වෙන්නේ නැත. රාගය භාවිත සිත විනිවිදගෙන නොයන බව ඔබට වැටහෙනවා. ඒ ලෝතුරු ධර්මයයි. ධම්මපදය යමකවා.

පින්වත්නි, පින්කල තැනැත්තා මෙලවත් සතුට වෙනවා. ඒ වගේම පින්කල තැනැත්තා පරලොවත් සතුට වෙනවා. ඒ විතරක්ද, ඒ තැනැත්තා තමාගේ සුද්ධ කර්මය, ඒ කියන්නේ තමා කළ හොඳ දෙය ගැන නිතර නිතර සතුට වෙනවා. එහෙයින් නිරන්තරවම සතුටු වෙන්න ඔබත් පින් කරන්න. ධම්මපදය යමකවත්.

0: මහසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.
1: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.

0: පින්වත මහා ගම් වතුරක් නිදිගත් ගමක් ගසා හරින්නාක් මේ පස් කම් නැමැති මල්ම රැස්කරන අකුසලම රැස්කරන එහිම ඇලුනු සිත් ඇති මිනිසා මරුවා ඇදගෙන යන්නේ ධම්මපදය කුප්පවක්
1: සොතිර කුවන් පෙතලිය
2: අයං වස්සාන කාලෝ මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීම.

ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදස්නාරා මූලමහා විහාරස්ථානයේ සැමට සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදුල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන් විදුලිය සමග.

0: උපන් මොහොතේ සිටම මාරයා අප පසුපස ලුහුබැඳ එන්නේය. සෑම විටම මාරයා අද පැමිණිතැයි සිටිය යුතුය. මාර සේනාව කොයි මොහතක හෝ අප බිලිගත හැකි බැවින් කුසල් කිරීමට කම්මැලි වන්නේ මන්ද?
1: සුදිලි ගුවන් විදුලියයි.

0: හොඳින් සෙවිලි කළ ගෙය වැස්සෙන් නොතමින්නාක් මෙන් භාවනාවට පුරුදු කළ සිත රාගයෙන් කිසි දවසක තෙත් වෙන්නේ නැත. රාගය භාවිත සිත විනිවිදගෙන නොයන බව ඔබට වැටහෙනවා. ඒ ලෞතුරු ධර්මයයි ධම්මපදය යමක වර්ගය.
1: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.

0: එමෙන්ම මඳ වූ සංසුන්කමක්වත් නැති හේයින් කිසිවිටක සිත පිනකට සලසාගත නොහැකිය.
1: චත්‍ර පූජා කිරීමේ ආනිසංස. අත්තදස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේ චත්‍රදායක නමින් ස්වාමින් වහන්සේ නමක් සිටියා. මේ ස්වාමින් වහන්සේ පෙර ආත්ම භාවයක පෙර කාලයක තමන්ගේ එකම පුතුණුවන් පැවිදි භාවයට පත් වුණා. පැවිදි භාවයට පත් වෙලා මේ පුතුණුවන් කෙලෙසුන් අසා රහත් භාවයට පත් වුණා. රහත් භාවයට පත් වූයෙන් පිරිනිවන් පෑවා. පින්වතුනි, ඒ ආත්මයේ මේ චත්‍රදායක හාමුදුරු පුතුණුවන්ගේ පිරිනිවන් මංචකේ පිරිනිවන් පෑ ස්ථානයේ දැකලා එම ස්ථානයට ගිහින් සුදු රෙදි කෑල්ලක් සකස් කරගෙන ඒ තුලින් ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් චත්‍රයක් සකස් කරලා පිරිනිවන් මංචකයට නංවන්නට යෙදුණා. එහි ආනිසංස වශයෙන් බණ පොත කියා දෙනවා. කල්ප 94ක් සැප විපාක ලැබූ බව. එච්චර විතරක් නෙවෙයි, ඒ පිනෙන් තෙවරක් සක්විති රජ බවට පත් වූ බවද සඳහන් වෙනවා. එනිසා ඔබත් පූජා කරන පූජා වස්තුව පිළිබඳව අවබෝධ කරගෙන ඒ පූජා වස්තුව පූජා කරන කෙනාගේ ගුණය පිළිබඳව ගෞරවය සිතෙහි ඇති කරගෙන පූජා කරන්න. අන්න එවිට එහි ආනිසංස ඔබට ලබා ගන්නට පුළුවන්. චත්‍රදායක හාමුදුරුවන්ටත් ඒ ආනිසංසය ලැබුණේ පෙරාත්මයේගේ තමන්ගේ පුතාගේ පිරිනුවන් මංචකයට තමයි ඒ චත්‍රයේ පූජා කළේ. බලන්න එහි ආනිසංස කොයිතරම්ද කියලා. එනිසා පින්වතුනි, ඔබත් පූජා කරන පූජා වස්තුව, පූජා භාණ්ඩය ඒ ගෞරවයෙන් සද්ධාවෙන් පූජා කරන්න. ඒ වගේම පිළිඳවච්ච හාමුදුරුවන්ට චත්‍ර දානයේ අනුසස් 8ක් ලැබිලා තිබෙනවා. සීතලෙන් පීඩා නොලැබීම, තම ශරීරයේ කුණු නොවැළීම, උපද්‍රව නැත්තෙක් බවට පත්වීම, සෑම කල්හිම අන්‍යයන් විසින් ගරු බුහුමන් දැක්වීම, සියුම් වූ සුමට සුමුදු සමක් ඇත්තෙක් බවට පත්වීම, පිරිසිදු සිතක් ඇත්තෙක් බවට පත්වීම, ඌෂ්ණයෙන් පීඩා නොලැබී කටයුතු කරන කෙනෙක් බවට පත්වීම, බොහෝ විචිත්‍ර ලස්සන කුඩ ආදිය ලැබීම උතුම් පිනක් වශයෙන් හේතු වෙලා තිබෙනවා. ඔබටත් පින්වතුනි, ඒ ආනිසංස එලෙසින්ම ලැබේවා.

0: පින්වත පණ්ඩිතයා එහෙම නැත්නම් ඥානවන්ත පුජ්‍යලයා අකුසල් දුරු කරලා කුසල් නිරන්තරවම වැඩිය යුතුය. ඒ වගේම භික්ෂුව ගිහිගෙය හැර වූ පැවිදි වූ ඒ උතුම් භික්ෂුව දුකසේ සිත් ඇලවිය යුතු තැන වූ නිවන කරා ගමන් කර යුතු වන්නේ. ධම්මපදය පණ්ඩිත
1: වග්ගය. උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන් විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත් පිරිත් දේශනාවන් අතර

0: සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.
1: දස සංඥා සුද්වා සෝආපදෝ ධානසෝ පටිපස්සම්
2: සුදිල ගුවන් විදුලිය

0: පවුකරන්නා මිලවත් සෝක කරයි. ඒ වගේම පරලවත් සෝක කරයි. දෙලොවම සෝක කරමි. ඒ තමාගේ කිලිටි කර්මය දැක තවදුරටත් සෝක කරමි. එහෙයින් ඒ තැනැත්තාගේ ජීවිතය හැමදාම මහා පවුකාර ආකාරයට විඳවන. ඔබත් මේ ආකාරයට සෝක නොකර යහතින් ජීවත් වෙන්න. ධම්මපදය යම්
1: සුදිල ගුවන් විදුලිය.
2: අයං වස්සාන කාලෝ, මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින්, විහෙර විහාරස්ථාන ඇසුරු කරමින්, වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීම.

සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.

පින්වත, සසර ගමන නිම කළ සෝක දුරු කළ සියලු තැන්හි නොවැලී මිදුනා වූ සියලු කෙලෙස් ගැහැට දුරු කළ රහතන් වහන්සේට දැවිල්ලක් තැවිල්ලක් සෝකයක් නොවන්නේමය.

0: සම්බුදු දහම ගැන සිංහලයෙන් කියූ කවියට නිසක ලෙස සිත පහදවාගෙන අනිත්‍ය වූ පංචස්කන්ධයෙහි අස්තිර භාවය නුවණින් වටහාගෙන නිවනට පැමිණියා වූ සංඝයා වහන්සේ සැත නමකි.
1: සුදිල ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල radio.lk අරහා මුළු ලොවටම
2: සුදිල ගුවන් විදුලිය.

පින්වත යම් කෙනෙකු කෙලෙස් කහට රහිත ඒ කියන්නේ කෙලෙස් කහට නැති සීලය මනාකොට ආරක්ෂා කරනවා ඉන්ද්‍රයන් දමනය කිරීමෙන් හා සත්‍ය වචනයෙන් යුක්ත වෙනවා හෙතෙම ඒ කාන්ත වශයෙන්ම මේ උතුම් වූ චීවරයට සුදුසු කෙනෙක් වන්නේ ධම්මපදය

0: சுதில குவிதுலிய
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

පින්වත ගමේ එහෙම නැත්තම් කැලෑවි වනාන්තරයේ හෝ එහෙම නැත්තම් වලක හෝ ගොඩක වෙන යම් තැනක හෝ රහතන් වහන්සේලා වාසය කරනවද ඒ බිම ඉතා රමණීයම වන්නේ ධම්මපදය අරහන්තවක්.

අයං වස්සාන කාලෝ මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් අප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන්විදුලියේ සිහිපත් කිරීමක්.

0: මානවි දුනිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.

0: சுதிலு குவன்விதுளிய
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

පින්වත, සසර ගමන නිම කළ සෝක දුරු කළ සියලු තැන්හි නොවැලී මිදුනා වූ සියලු කෙලෙස් ගැහැට දුරු කළ රහතන් වහන්සේට දැවිල්ලක් තැවිල්ලක් සෝකයක් නොවන්නේමය.

0: තමන්ගේ වැඩමෙන්ම අනුන්ගේ වැඩද නැතහොත් ස්වාර්ථය මෙන්ම පරාර්ථයද සමසේ සිටිය යුතුය. එසේම මෛත්‍රී සිත සෑම දිනා කෙරෙහි පැතිරිය යුතුය.
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
2: සුදිල ගුවන් විදුලිය සමඟයි ඔබ රැඳී සිටින්නේ.

පින්නත. පින් කළ තැනැත්තා මෙලොවත් සතුටු වෙනවා. ඒ වගේම පරලොවත් සතුටු වෙනවා. මෙලොව පරලොව දෙලොවම සතුටු වෙනවා. මා විසින් පිනක් කලයි, හොඳ වැඩක් කලයි, යහපත් දෙයක් කලයි කිය කියා සතුටු වෙනවා. එනිසාවෙන්ම කිසි දවසක සුගතියට ගිය තැනැත්තා අපායේ නොයයි, නිවනටම ගමන් කරයි. ඔබත් නිවන් දකින්නට පින් කරන්න. ධම්මපදය යම

0: පින්තුනි, ඔබට මා මේ පැහැදිලි කරනු ලබන්නේ ඔබේ ජීවිතයෙන් බොහෝමයක් සතුටින් යුතුව ඔබ එකතු වෙලා කරපු පින්කමක ආනිසංස. සිහියට නගා ගන්න බලන්න, ඔබ චෛත්‍යයක් පිරිසිදු කරන්නට, චෛත්‍යයක් සකස් කරන්නට ඔබ දායකත්වය ලබා දීලා තිබෙනවාද කියලා. එහි ආනිසංස ඔබට අවබෝධ කරගන්න, එහි විපාක ඔබට ලබා ගන්නට පුළුවන්. අසන්න මෙත් සිතින් යුතුව. පවංකර යන නමින් ස්වාමින් වහන්සේ නමක් ඉන්නවා. උන්වහන්සේ පෙර ජීවිතයක වනකාර්මිකයෙකු බවට පත් වෙලා ඉපදුණා. මෙතුමා කැලේ එක දවසක් යන විට පියමුතුරා බුදුපියාණන් වහන්සේගේ ධාතුන් නිදන් කරලා තියෙන, ධාතු තැන්පත් කරලා සාදා තිබෙන චෛත්‍යයක් හමු වෙනවා. වනාන්තරේ මේ චෛත්‍යය තිබෙනවා. වනාන්තරේ තිබෙන මේ චෛත්‍යය වනග්‍රහණයට ලක් වෙලා තිබුණා. ඒ කියන්නේ මුළු චෛත්‍ය පුරාම කැලෑව වැවිලා වනාන්තරයෙන් වට වෙලා වනග්‍රහණයට හසු වෙලා තිබෙනවා. මෙතුමා මොකද කළේ පින්වතුනි? සද්ධාවෙන් යුක්තව මෙය දැකලා ඉතාම ලස්සනට පිරිසිදු කරා. ඒ පිරිසිදු කිරීමේ ආනිසංස සංසාරේ පුරාවට ගමන් කරනවා. පිරිසිදු කරලා අටවාරයක් චෛත්‍ය වටා වැඳලා පින්වතුනි පැදකුණු කරලා පිටු නොපා ගිය කුසලයෙන් තවතිසා දිව්‍ය ලෝකේ ඉපදුණා. මහා රන්විමනක් පහළ වුණා. 300 වතාවක් සක්දිවිඳු බවට පත් වෙලා ඉපදුණා. 25 වතාවක් සක්විති රජ බවට පත් වෙලා ඉපදුණා. එච්චර විතරක් නෙවෙයි, මනුලොවදී ජීවත් වෙන විට මෙන්න මෙහෙම විපාක ලැබිලා තිබෙනවා. මහත් භෝග සම්පත් හැම විටම ලැබීම. වනයේට ගියාද ඒ වනය තමාට පිහිට ලෙස පැවතීම, වනයේ කුණකටු ආදිය මාර්ගයෙන් ඉවත්වීම, කුෂ්ඨ රෝගද, ගණ්ඩ රෝගද, දද වන කුෂ්ඨ ආදී මෙන්න මේ රෝගවලින් පීඩාවට පත් නොවීම, ස්වල්ප මාත්‍රද පිළිකාවක් ශරීරයේ හට නොගැනීම, රන් පැහැපා සිරුරක් ලැබීම, අකමැති දෑ බැහැරවි කැමැති දෑ ලැබීම, සිත එකඟව මනාව සමාධි සුවයෙන් කටයුතු කිරීම, කල්ප ලක්ෂයක් තුළ දුගතියට නොවැටි යහපත් භූමිතලවල ජීවත් වීම, අවසානී පින්වතුනි සාන්ත වූ නිවනට පත්වීමේ මහා පුණ්‍ය සම්පත්තිය මේ උතුම් පූජාව තුළ තිබෙනවා. එනිසා ඔබත් ඔබේ විහාරස්ථානය වෙන්නට පුළුවන්, එහෙම නැත්නම් වෙනත් ස්ථානයක වෙන්නට පුළුවන්, උතුම් චෛත්‍ය රාජයන් වහන්සේ පිරිසිදු කිරීමට දායකත්වය දරන්න. ඒ චෛත්‍ය රාජයානන් පිරිසිදු කිරීම ගෞරව සද්ධාවෙන් සිදු කිරීමෙන් ඔබට මේ ආනිසංස සමුදාය ලබා ගන්නට පුළුවන් පින්වතුනි.
1: බුදුමග පෙරටු කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.

පින් කළ තැනැත්තා මෙලවත් සතුටු වෙනවා. ඒ වගේම පින් කළ තැනැත්තා පරලොවත් සතුටු වෙනවා. ඒ විතරක්ද, ඒ තැනැත්තා තමාගේ ශුද්ධ කර්මය, ඒ කියන්නේ තමා කළ හොඳ දෙය ගැන

0: සමහරු සන්තෝෂයෙන් නොයෙක් සැප විඳ පව් පින් කළ අයගේ ස්වභාවයන් තම ඇසින්ම දැක දැකත් පව් පින්වල විපාක වචනයෙන් කියා දුන්නත් ඒවා පිළිගෙන පින් නොකරති. එබඳු අය අපායේ ගොස් වැටුන විට දුකෙහි කෙලවරක් නැත්තේය.
1: සුදු ලඟුවන් බුදලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. අයං වස්සාන කාලෝ, මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීම.

0: පින්වත පව් කරන්නා මෙලවත් තැවෙනවා. ඒ වගේම පරලවත් තැවෙනවා. මෙලව පරලව දෙලවම තැවෙනවා. මා විසින් පවක් කලයි කියලා හිතාගෙන තව තවත් තැවෙනවා. ඒ නිසාවෙන්ම පින්වතුනි පව් නොකර පවට සත්තු සරපෙයින්ට ගින්දරට වගේ බියවි පින් කරන්නට පින් සිතිවිලි ඇති කරන්නට ධම්මපදය යමක වග්ගය
1: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදිල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන් විදුලිය සමගයි.
2: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
3: සුදිල ගුවන් විදුලිය

මහත්සේ වැඩ සලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්නේ.

පෞකිරීමෙන් හොඳක් නොවෙයි. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇතිවෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්න.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජසැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්න.

අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තැන තැන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත්තා.

සතියේ සෑම දිනකම පස්වරු දෙකේ සිට හතර දක්වා සුදි ලැබුවන් විදුලි සේවය ඔස්සේ ගෙනෙනු ලබන මියුරෝ හින්දි ගීතාවලිය ආරම්භ කිරීමටයි මේ සූදානම. සුදිල රේඩියෝ.lk වෙත පිවිස ඔබට අපහා සම්බන්ධ විය හැකියි.

ඔබ එක්වන්නේ සුදිල ගුවන්විදුලියේ හින්දි ගීතාවලියක් සමගයි.

ආදරණීය බව, මිහිරි බව විඳගන්න ඒ ගීතේ අර්ථය දැනගැනීම අවශ්‍ය නැහැ. මොකද ගීතයේ තිබෙන සංගීතය මවන රටාවන්ට අනුව අපි මනක් කල්පිත සිද්ධි ධාමයන් මවා ගන්නවා. ඉතින් ඒ වගේ අපූර්ව සිතුවිලි ධාමයක තනිවන්නට මේ ගීතය හොඳම ගීතයක් වෙයි කියලා මට හිතෙනවා.

කැමති සතිය දිනවල පස්වරු දෙකී සිට හතර දක්වා සුදුල රේඩියෝ.lk ඔස්සේ විකාශය වන මියුරු හින්දි කීතාවලියත් සමගින් එකතුවන්නට කියලා හින්දි සිනමාවේ දැවැන්ත චරිත ඔබ වඩාත් ආදරය කරන චරිත එක්ක හින්දි චිත්‍රපට ගීතවල රූපරාමු තවමත් ඔබේ මතකයේ ඉතිරි වෙලා ඇති. තවමත් ඔබේ මතකයට නැගෙනව ඇති. ඉතින් හින්දි චිත්‍රපටයක අපූරු ගීතයක් රසවිඳින්නට හොඳම වෙලාව මේක කියලා මට හිතුණා.

0: පින්වත අනුන්ගේ රළු පරළු කතා අනුන් කළ නොකළ දේ අපි කවදාකවත් සොයන්නට හොඳ නැහැ. තමාගේම කළ යුතු දේ තමාම කරන දේ තමාම සිතන දේ අපි සිතන්නට ඕන. එයයි ලෞතුරු බුදුදහම. ධම්මපදය පුප්පවග්ගය.
1: පින්තුනි, ඔබට මා මේ පැහැදිලි කරනු ලබන්නේ ඔබේ ජීවිතයෙන් බොහෝමයක් සතුටින් යුතුව ඔබ එකතු වෙලා කරපු පින්කම කානිසංස. සිහියට නගා ගන්න බලන්න, ඔබ චෛත්‍යයක් පිරිසිදු කරන්නට, චෛත්‍යයක් සකස් කරන්නට ඔබ දායකත්වය ලබා දීලා තිබෙනවාද කියලා. එහි ආනිසංස ඔබට අවබෝධ කරගන්න, එහි විපාක ඔබට ලබා ගන්නට පුළුවන්. අසන්න මෙත්සිතින් යුතුව, පවංකර යන නමින් ස්වාමින් වහන්සේ නමක් ඉන්නවා. උන්වහන්සේ පෙර ජීවිතයක වනකාර්මිකයෙකු බවට පත් වෙලා ඉපදුනා. මෙතුමා කැලේ එක දවසක් යන විට පියමුතුරා බුදුපියාණන් වහන්සේගේ ධාතුන් නිදන් කරලා තියෙන, ධාතු තැන්පත් කරලා සාදා තිබෙන චෛත්‍යයක් හමු වෙනවා. වනාන්තරේ මේ චෛත්‍යය තිබෙනවා. වනාන්තරේ තිබෙන මේ චෛත්‍යය වනග්‍රහණයට ලක් වෙලා තිබුණා. ඒ කියන්නේ මුළු චෛත්‍ය පුරාම කැලෑව වැමිලා වනාන්තරයෙන් වට වෙලා වනග්‍රහණයට හසු වෙලා තිබෙනවා. මෙතුමා මොකද කළේ පින්වතුනි? සද්ධාවෙන් යුක්තව මෙය දැකලා ඉතාම ලස්සනට පිරිසිදු කරා. ඒ පිරිසිදු කිරීමේ ආනිසංස සංසාරේ පුරාවට ගමන් කරනවා. පිරිසිදු කරලා අටවාරයක් චෛත්‍ය වටා වැඳලා පින්වතුනි පැදකුණු කරලා පිටු නොපා ගිය කුසලයෙන් තවතිසා දිව්‍ය ලෝකයේ ඉපදුණා. මහා රන්විමනක් පහළ වුණා. 300 වතාවක් සක්දිවිඳු බවට පත් වෙලා ඉපදුණා. 25 වතාවක් සක්විති රජ බවට පත් වෙලා ඉපදුණා. එච්චර විතරක් නෙවෙයි, මනුලොවදී ජීවත් වෙන විට මෙන්න මෙහෙම විපාක ලැබිලා තිබෙනවා. මහත් භෝග සම්පත් හැම විටම ලැබීම. වනයට ගියාද ඒ වනය තමාට පිහිට ලෙස පැවතීම. වනයේ කුණකටු ආදිය මාර්ගයෙන් ඉවත්වීම. කුෂ්ඨ රෝගද, ගණ්ඩ රෝගද, දද වන කුෂ්ඨ ආදී මෙන්න මේ රෝගවලින් පීඩාවට පත් නොවීම. ස්වල්ප මාත්‍රද පිළිකාවක් ශරීරයේ හට නොගැනීම. රන් පැහැපා සිරුරක් ලැබීම. අකමැති දෑ බැහැරවි කැමැති දෑ ලැබීම. සිත එකඟව මනාව සමාධි සුවයෙන් කටයුතු කිරීම. කල්ප ලක්ෂයක් තුළ දුගතියට නොවැටි යහපත් භූමිතලවල ජීවත් වීම. අවසානයේ පින්වතුනි සාන්ත වූ නිවනට පත්වීමේ මහා පුණ්‍ය සම්පත්තිය මේ උතුම් පූජාව තුළ තිබෙනවා. එනිසා ඔබත් ඔබේ විහාරස්ථානයේ වෙන්නට පුළුවන්, එහෙම නැත්නම් වෙනත් ස්ථානයක වෙන්නට පුළුවන්, උතුම් චෛත්‍ය රාජයන් වහන්සේ පිරිසිදු කිරීමට දායකත්වය දරන්න. ඒ චෛත්‍ය රාජයානන් පිරිසිදු කිරීම ගෞරව සද්ධාවෙන් සිදු කිරීමෙන් ඔබට මේ ආනිසංස සමුදාය ලබා ගන්නට පුළුවන් පින්වතුනි.
2: සුදුල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
3: මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූල මහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සුත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.

0: සියලු සත්වයනි, සසර සියලු දුක් දුරු කරන්නා වූ නිරන්තරයෙන්ම මොක්ෂරස්වී සම්පත්තිය ළඟා කරන්නා වූ මුනිේන්ද්‍රයන් වදහල පින් කළ මැනවි. හේතුව පින්කම් කළ නොහැකි කාල අටක් ඇති හේයින්.
1: සුතිර කුමාර පෙතලිය.

0: சுதிலே குவன் விதுலியன்.
1: අයං වස්සාන කාලෝ මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීම.

සරුදේ සරු හැටියටත් නිසරුදේ නිසරු හැටියටත් හැඳිනගෙන නිවැරදි කල්පනාවල යෙදෙන පින්වත් හැමදිනම සරුදයක්ම ලබන්නේ දියුණුවක්ම ලබන්නේ එය ලෞතුරු ධර්මයයි ධම්මපදය යමකවත්

0: පුදුමග තෙරටු කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.
1: සුදුල ගුවන්විදුලිය

පින්වත, සසර ගමන නිම කළ සෝක දුරු කළ සියලු තැන්හි නොවැලී මිදුනා වූ සියලු කෙලෙස් ගැහැට දුරු කළ රහතන් වහන්සේට දැවිල්ලක් තැවිල්ලක් සෝකයක් නොවන්නේමය.

0: கல்வி துளியா
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

පින්වත, සසර ගමන නිම කළ සෝක දුරු කළ සියලු තැන්හි නොවැලී මිදුනාවු සියලු කෙලෙස් ගැහැට දුරු කළ රහතන් වහන්සේට දැවිල්ලක් තැවිල්ලක් සෝකයක් නොවන්නේමය. ධම්මපදය අරහන්තවග්ගය.

0: අන්ධකාරයෙහි අස්වලෝමයක් දුර සිට විදින කල්හි ඉතා සුළු ප්‍රමාද දෝෂයකින් උවද එය වැරදී යා හැකිය. විදුලිය හා සමාන මේ ශරීරය ලබාගත් විටදී පින් සිදු නොකළහොත් ස්වර්ග මොක්ෂ සම්පත් වැරදී යන්නේ.
1: සුතිර කුවන් පෙතලිය.

උතුංගු පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන් විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

කම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සරසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවිය.

0: சுதில ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

0: යාළුවනේ දිනපතා 500 රුපියල් සිට 500 රුපියල් දක්වා පුංචි ඔබ වෙනුවෙන් සුදුල ගුවන් විදුලිය තිළිණ කරන ඔබේ කාල හෝරාව මතු දින ලොව දිනන පුංචි අපි සමගයි මේ ඔබ රැඳී සිටින්නේ
1: සුදුල ගුවන් විදුලියේ මතු දින ලොව දිනන පුංචි අපි ළමා වැඩසටහන සමගයි.

අයං වස්සාන කාලෝ, මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන්විදුලියේ සිහිපත්

0: පින්වත මහා ගම් වතුරක් නිදිගත් ගමක් ගසා හරින්නාක් මේ පස් කම් නැමැති මල්ම රැස්කරන අකුසලම රැස්කරන එහිම ඇලුනු සිත් ඇති මිනිසා මරුවා ඇදගෙන යන්නේ ධම්මපදය කුප්පවක්
1: පින්වතුනි ඔබේ ජීවිතයෙන් වටින පින්කම් අප්‍රමාණව සිදු කරගෙන ඇති. ඒ පින්කම් අතර බලන්න මේ උතුම් පින්කමත් සිදු කරගෙන තිබෙනවාද කියලා. පාවහන් පූජා කිරීමේ පින්කම. පාවහන් පිදීමේ විපාක පිළින්දවච්ච අපදානයට අනුව සඳහන් වෙනවා. එක දවසක් උපාහනදායක ස්වාමින් වහන්සේ වන්දන නම් ශ්‍රාවකයන් වහන්සේට එකඟ වූ සිතින් යහපත් වූ සිතින් නුවණ යොදාගෙන පාවහන් යුගලක් පූජා කරනවා. අන්න ඒ පිදූ පිනෙන් කල්ප 91,000ක් දුගතියකට ගියේ නෑ කියලා සඳහන් වෙනවා. එවගේම පින්වතුනි පනාදිදායක හිමි අනෝමදස්සේ බුදුරජාණන් වහන්සේට තමන්ගේ පාදේ දාගෙන ඉන්න පාවහන් යුගල එවෙලේම ගලවලා පූජා කරනවා. අනෝමදස්සේ බුදුරජාණන් වහන්සේ බුරුළු මතින් වැඩම කරන අවස්ථාවක් දැකලා තමයි ඒ කාරණාව සිදු කරන්නේ. අනෝමදස්සේ බුදුරජාණන් වහන්සේ බුරුළු මතින් වඩින විට පනාදිදායක හාමුදුරුව ඒ දකිනවා. උන්වහන්සේ පැළඳගෙන ඉන්න පාවහන් යුගල සිත පෙරටු කරගෙන සිත තුළ ගෞරවය ඇති කරගෙන පින්වතුනි පූජා කළා. බලන්නෙහි ආනිසංස වශයෙන් සඳහන් වෙනවා දහස් වාරයක් සක්විති රජ බවට පත් වෙලා තියෙනවා. ඒ පිනෙන් සංසාර ගමන කෙටි කරගෙන උතුම් නිවන අවබෝධ කරගන්න නුවණ ප්‍රඥාව අවබෝධය ලැබිලා තිබෙනවා. ඒ වගේම වේගයෙන් යා හැකි වාහන ලැබුණා. ප්‍රාසාද රන්සිවිකා වටිනා ඇතුන් අසුන්ද ලැබී තිබෙනවා. අග්‍ර ගණයේ පාවහන්ද ලැබිලා තිබෙනවා. ඒ උතුම් පින්කම සද්ධාවෙන් සිදු කිරීම හේතුවෙන් ඔබට දැන් පැහැදිලි ඇති. ඔබත් දැන් සිහි කටයුතු කරගන්න. අනේ මමත් මේ උතුම් පූජාව කොයිතරම් සිදු කරලා තියෙනවද? ඒ උතුම් ආනිසංසයෙන් මටත් මේ උතුම් විපාකයන් සංසාරේ නිවන් අවබෝධ කරගන්නට ලැබේවා කියලා පින්වතුනි සාදු සිතින් පින්කම සිහි කටයුතු කරගන්න.
2: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
3: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සෙත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක් අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම. සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැති. සුදිල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රටපුරා ලෝපුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන් විදුලිය සමගයි.
4: නමෝ බුද්ධාය. මේ මහ පොළොව මත උපන් නුවණැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදාතුර මේ විශ්වීය ඉතිහාසයේ නිවැරදි දෙයට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකෙම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළ වූ විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තෙරුවන් සරණයි. ඒ භාග්‍යවත්තු අරහත්තු සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය
1: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සුදිල ගුවන් විදුලිය දිනපතා රටවැසි ලෝවැසි සැමට සිත සාන්තිය උදා කරනු වස් ගෙන එනු ලබන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙතෙන් සිට විකාශය කිරීමටයි සූදානම. අදත් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙහෙවනු ලබන්නේ සිව්මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්මකථික විචිත්‍ර බාණී හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති සුදුල ගුවන් උදලිය නිර්මාතෘ පූජනීය මැටරඹ නන්දාලෝක ස්වාමින් වහන්සේ විසිනුයි. හොඳයි, එහෙමනම් අපි මෙතෙන් සිට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමගින් එක්වෙමු.
2: හැම දිනාම සාදු කියමු. නැවත වරක් සාදු කියන්න පළමු දිවාරයටත් වඩා ශබ්ද නගා සාදු කියමු. හැම දිනාම තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙන්න නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි,

සුරාමීරය මජ්ජපමා දට්ටානාවීරමනී සික්කාපදං සමාධයාමි. තිසරණීන සද්ධිං පංචසීලං ධම්මං සාදුකං

කල්පේ විමලාරාමාධිපති විචිත්‍ර ධර්මකතික අතිගෞරවනීය හබරාදුවේ අනුරුද්ධ ගෞරවනීය ලොකුහාමුදුරුවන් වහන්සේ ඇතුළු පූජනීය ගරුතර මහා සංඝරත්නයේ අවසරයි. සද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි පින්වතියනි, ඔබ හැම දිනාම මේ මොහොතේ සූදානම් වෙන්නේ තථාගත බුදුපියාණන් වහන්සේගේ අනන්ත වූ බුදුගුණයන් සිහිපත් කරගෙන බුද්ධ වන්දනාවේ දෙන්නට, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදුගුණ සිහිපත් කරමින් සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කරන්නට, ජයශ්‍රී විජයශ්‍රී බෝධිද්‍රම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමක ශාන්තිය ලබන්නටයි සූදානම බලාපොරොත්තුව. මේ සිදු කරනු ලබන ආශිර්වාදාත්මක පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටමත් යහපතක් සිතක් ශාන්තියක්ම වේවා කියනු තුන් හැඟීමෙනුයි මේ ආශිර්වාදාත්මක පින්කම සිදු කරමින් ආශිර්වාදයේ පළ කරන්නේ. ලංකාවාසී හැම දිනාටමත්, මේ පූජාවේ ආශිර්වාදයේ ලබන ලෝවැසි හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් ශාන්තියක් වේවා. කොරෝනා වෛරසයෙන් ලෝකයේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා. ඒ සඳහා විද්‍යාඥයන්ට වෛද්‍යවරුන්ට ප්‍රතිකාරයක් සොයා ගන්නට මේ ආශිර්වාදාත්මක පින්කම යහපත පිණිසම වේවා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරමු.

අපි හැම දිනාම තෙරුවන් වන්දනා කරමු. තුනුරුවනේ උතුම් මනුහසේ බලයෙන් අපේ නායක හාමුදුරු ඇතුළු මහා සංඝරත්නයටත් දායක පින්වත් පිරිසටත් මේ උතුම් පින්කමට සම්බන්ධ වෙච්ච ඔබ හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් සාන්තියක් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා කියන උතුම් හැඟීමෙන්.

බොහෝමත්ම සැදැහැසිතින් යුත්තව සකස් කරගත්තා වූ පූජා ද්‍රව්‍යයන් පුද පෙරහැරින් බුදු පුද සඳහා චෛත්‍ය රාජානන් වහන්සේට, බෝධීන් වහන්සේට, බුද්ධ ප්‍රතිමා වහන්සේ අභියස, අටවිසි බුදුරජාණන් වහන්සේලා අභියස මල්ලාසන මත තැන්පත් කළා වූ මල් පහන් සුවඳ දුන් දැහැත් ගිලන් පස බෙහෙත් බඩු ආදී වූ පුද පූජාවන් අටපිරිකර ආදී පුද පූජාවන් තුන්ලොව සනසා වදාළ සාන්තිනායක තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ අනන්ත වූ බුදු ගුණයන් සිහිපත් කරගෙන උන්වහන්සේගේ ශ්‍රී නාමයට පූජා කරමි. පූජා විත්වා අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදු ගුණයන්ට ශ්‍රී නාමයන්ට පූජා කරමි. පූජා විත්වා උතුම් පූජානිසංස බලයෙන් උතුම් බුදු ගුණ බලයෙන් ඔබ හැමතෙම ශාන්තිය මුදා වේවා කියන උතුම් හැඟීමෙන් මා කීවාට පසුව මෙසේ කියමින් කවුරුත් එක්ක බුදු ගුණ මෙනෙහි කරන්න.

අපි හැම දිනාම එක විට ගාතාවන් කියමින් පුද පූජාවන් පූජා කරමු බුදුහාමුදුරුවන්ට. ඔබ හැම දිනාටම කායික සුවේ, මානසික සුවේ ලැබේවා කියලා.

අපි හැම දිනාම ත්‍රිවිධ චෛත්‍යනුතු වන්දනා කරමු. නවග්‍රහ දෝෂ දුරු වේවා, ග්‍රහාපල මග හැරේවා, කරදර හිරිහැර බාධා කම්කටොළු වසන විපත්ති උදුරු සියල්ල මග හැරේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපාන්නා වූ 80ක් රෝග, 90ක් ව්‍යාධි, 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබ හැමට ශාන්තිය උදා වේවා. මේ ලෝකේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා කියන තුන් හැඟීමත් ඇති කරගෙන අපි හැම දිනාම එක විට ගාථා

හැම දිනාම අටවිසි බුද්ධ වන්දනාවේ දෙමු. අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් ශ්‍රී නාමයට මල් පහන් සුවඳ දුන්, දැහැත් ගිලන්පස බිහිත් බඩු, ඖෂධාදී වූයේ පුද පූජාවන් අටපිරිකර උන්වහන්සේලාගේ උතුම් බුදු ගුණයන්ට පූජා කරමි පූජාවිත්වා. මා කීවාට පසුව මේ පැදි පෙළ කියමින් කවුරුත් එක්ක අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදු ගුණයන් සිහිපත් කරමු. උතුම් බුදු ගුණ බලයෙන් ඔබ හැමතෙම ශාන්තිය වේවා.

අපි හැම දිනාම ජයපිරිතේ ආශිර්වාදයක් ලැබමු. උතුම් වූ ජයපිරිතේ ආශිර්වාද ශක්තියේ බලයෙන් රෝගී ඇත්තන්ට නිරෝගී සුවය ලැබේවා. ග්‍රහ දෝෂාන්ධකාරයන්ගෙන් පෙළෙන ඇත්තන්ට ඒ දෝෂාන්ධකාර දුරු වේවා. අමනුස්ස දෝෂ බලපාන්නේ නම් ඒ දෝෂ දුරු වී ඔබ හැමතෙම ශාන්තිය උදා වේවා. ජයපිරිතේ ආනුභාවයේ බලයෙන් මුළු මහත් ලෝකයේ ඉක්මනින්ම සුවපත් භාවයට පත් වේවා කියලා සාදු කියමු.

ඔබ නමින් මියගිය සියලු ඥාතීන්ට මේ පින් හේතු වාසනා වේවා කියලා අපි කවුරුත් එක්ක තම තමන්ගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරමු.

ඔබවත් අපවත් සම්බුද්ධ ශාසනයත් රකින ආරක්ෂා කරන ඉන්ද්‍රෝපේන්ද්‍රාදී සම්‍යද්දෘෂ්ටික දෙවියන් දතරාෂ්ට විරුඩ විරූපාක්ෂ වෛශ්‍රවණ කියන සතරවරම් දෙවිවරු විෂ්ණු කතරගම සමන් විභීෂණාදී දෙවියෝ අපි කරගත් පින් අනුමෝදන් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා. කරදර හිරිහැර බාධා කම්කටොළු ව්‍යසන විපත් උදුරු සුව සියල්ල දුරු වේවා. ලෝකේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා. නවග්‍රහයින් නම දෙනා වහන්සේගෙන් ග්‍රහණ සත්කාදීන්ගෙන් ගෙන දෙන්නා වූ දෝසාන්තකාර දුරු වේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපාන්නා වූ 80ක් රෝග 90ක් ව්‍යාධි 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබට ශාන්තිය උදා වේවා. හැම දිනාටම සතුටින් කාලය ගත කරන්නට දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට රැකවරණේ ආශිර්වාදේ වේවා කියලා අපි දෙවියන්ට පින් දෙමු.

අපි හැම දිනාම බෞද්ධයන් හැටියට අවසන බලාපොරොත්තු වෙන ශාන්ත උතුම් නිවනින් සැනසෙන තුරාවට සත්පුරුෂ සේවනයේම ලැබේවා, කල්යාණ මිත්‍රාශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා ගාතාවත් කියමු.

උතුම් බුද්ධ පූජාවේ ආනිසංස බලයෙන් අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ ශ්‍රී නාමයට සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කිරීමේ ආනිසංස බලයෙන් ජයශ්‍රී විජයශ්‍රී බෝධිධර්ම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් සිදු කළා වූ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා. ජයශ්‍රී මහා බෝසමිඳුන්ගේ දළදා වහන්සේගේ පිහිට රැකවරණයෙන් ශ්‍රීපාද පත්මේ අනුහසින් 33 කෝටියක් දෙවියන්ගේ ආශිර්වාදයෙන් රහතුන් වහන්සේලාගේ අනන්ත ගුණානුභවයේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා.

0: මේ සිදුකර දුන්නා වූ උදාර වූ පින්කමේ බල මහිමයෙන් මෙවැනි වූ ශාසනික සේවාවන් තව තවත් සාර්ථකව කරගෙන යෑමට උතුම් වූ ත්‍රිවිධ රත්නත්‍රයේත් සීල දෙවියන්ගේත් ආශිර්වාදය රැකවන්නේ ලැබේවා. කායික මානසික නිදුක් නිරෝගී චිරජීවනය අත්වේවා කියා අපි ප්‍රාර්ථනා කරමින් සාදුකාරයා පවත්වමු.
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
2: සුදිල ගුවන් විදුලිය.
0: රතන සූත්‍ර දේශනාව. එදා බුද්ධ කාලයේ විශාල මහනුවර ඇති වූ තුන්බිය තුරන් කිරීම සඳහා දේශනා කළ රතන සූත්‍ර දේශනාවේ අනන්ත වූ බලයෙන් සියලු ලංකා වාසීන්ට ලෝකවාසීන්ට උතුම් වූ නිරෝගී සුවය ලැබේවා. රෝග බිය තුරන් වේවා. සැමට සිත සාන්තිය සැනසීම නිරෝගී සුවයම ලැබේවා. අපි දැන් මහා බලගත් රතන සූත්‍ර දේශනාව ශ්‍රවණය කරමු.

0: පින්දත. අනුන්ගේ රළු පරළු කතා, අනුන් කළ නොකළ දේ අපි කවදාකවත් සොයන්නට හොඳ නැහැ. තමාගේම කළ යුතු දේ, තමාම කරන දේ, තමාම සිතන දේ අපි සිතන්නට ඕන. එයයි ලෞතුරු බුදුදහම. ධම්මපදය පුප්පවග්ගය.
1: සුවන පැන් ඉසීමේ ආනිසංස. විපස්සී බුදුරජාණන් වහන්සේ සමයේ තුසිත කම්පිය කියලා හාමුදුරුව කෙනෙක් වැඩ සිටියා. එක දවසක් විපස්සී බුදුරජාණන් වහන්සේ සහ මහා සංඝරත්නය මඩ සහිත මාර්ගයකින් වැඩම කරනවා. තුසිත කම්පිය කියන ස්වාමින් වහන්සේ මේ කාරණාව දකිනව පින්වතුනි. උන්වහන්සේ බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් මඟ පිරිසිදු කරලා ඉතාම සුවඳවත් මල් ආදිය සොයාගෙන ඇවිත් වනුක් මල් ආදී මේ සුවඳවත් වූ මල් සොයාගෙන ඇවිත් උන්වහන්සේ ඒ තුළින් විශේෂිත සුවඳ පැන් සකස් කරනවා. මේ මල් තම්බලා ඉතාම සුවඳවත් ආකාරයෙන් උන්වහන්සේ විසින්ම මේ සුවඳ පැන් සකස් කරගන්නවා. මේ සුවඳ පැන් සකස් කරගෙන උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ වැඩම කරන මාර්ගයට මාර්ගයේ දෙපසට සද්ධාවෙන් යුක්තව ඉසිනවා. අන්න ඒ ආනිසංස 2500 වතාවක් දෙව්ලොව අධිපති සක්දෙවිඳු බවට පත් වෙලා ඉපදිලා තියෙනවා. එවැගේම 2500 වතාවක් සක්විති රජ බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. එච්චර විතරක් නෙවෙයි පින්වතුනි, එහි ආනිසංස කියා දෙනවා හැම ආත්ම භාවයකදීම තුසිත යන නාමය ලැබී තිබෙනවා. සැමදාම බඹයක් පමණ සුවඳ වැසි පොද වැටෙනවා. සැතපුම් භාගයක් පමණ දුරට ඇඟෙන් සුවඳ විහිදෙනවා. තම අතටගත් සියල්ල සුවඳවත් බවට පත් වෙනවා. පින්වතුනි, කල්ප ලක්ෂයක් මේ ආදී වශයෙන් සැප සම්පත් විඳලා එම කාලයේම පාරමී දම් පූර්ණය කරලා උතුම් නිවන් සුවය අවබෝධ කරගන්නට මේ සුවඳ පැන් පූජා කිරීම මහත් පිටුවහලක් බවට පත් වෙලා තිබෙනවා. තවත් එක තැනක සඳහන් වෙනවා ලස්සන කතාවක්. ගන්ධෝ කීයනම් ස්වාමින් වහන්සේ, මේ ගන්ධෝ කියන හාමුදුරුව එක ආත්ම භාවයකදී පින්වතුනි පියමුතුරා බුදුරජාණන් වහන්සේට උතුම් බුද්ධ රාජ සම්පත්තියට පත්වන්න පිහිට වුණ පිටදුන් බෝධින් වහන්සේට, පියමුතුරා බුදුරජාණන් වහන්සේට බුදුවන්නට පිහිට වුණ බෝධින් වහන්සේට මහා වර්ෂා වේලාවක උන්වහන්සේ ගිහිල්ලා ගන්ධෝ කියන හාමුදුරුව සුවඳ පැන් කලයක් ගෙනවිත් බෝධියට පූජා කරනවා. ඒ ආනිසංසත් පින්වතුනි, මුලින් සඳහන් කළ ආදී වශයෙන් මානිසංස සමුදායක් ලැබෙනවා. උන්වහන්සේට සංසාරයේ උපදින සෑම ආත්ම භාවයකදීම දෙව්ලොව දිව්‍යාංගනාවන් පිරිවරාගෙන උසස් විමානවල දෙව්මිනිස් සැප සම්පත් ළඟමින් කිසිම කරදරයකින්, බාධාවකින්, ශෝකයකින්, ලතවීමකින් තොරව ජීවත් වන්නට මහා ශක්තියක් ලැබුණා. අවසානයේ ඒ උතුම් පැන් කලය පූජා කරලා ප්‍රාර්ථනා කිරීමේ අනුභවය කුමක්ද? පාරමී පුරාගෙන නිවන් දැකීම. අවසානයේ ඒ උත්තම නිවනට පත්වන්නට හේතු වුණා. ඒ පින්කම ලැබෙන්නේ අපි ප්‍රාර්ථනා කරන කාරණාව ඉටු වෙනවා. ඊට අමතරව පින්වතුනි, අපට ඒ පින්කමේ තියෙන ආනිසංස ලැබිලා තමයි අපේ ප්‍රාර්ථනාව ඉටු වෙන්නේ. එනිසා ඔබත් ඔබේ ජීවිතයෙන් බෝධියට, බුදුහාමුදුරුවන්ට, මහා සංඝරත්නයට ශ්‍රද්ධාවෙන් යුක්තව කොයිතරම් සුවඳ පැන් පූජා කරනවද. බුදුරජාණන් වහන්සේට ඒ පූජා කරන දෙය බොහෝ පිරිසිදුවට පූජා කළ යුතුය. පිරිසිදුවට ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් පූජා කළ යුතුය.
2: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ

0: පව් කිරීමෙන් තිරිසන් ආත්මභාවයක උපන්නහොත් දිගින් දිගටම අවසන් නොවන බියක් පවතී. එමෙන්ම මඳ වූ සංසුන්කමක්වත් නැති හේයින් කිසි විටක සිත පිනකට සලසාගත නොහැකි.
1: මහත්සේ වැඩ සලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහල කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පව් කිරීමෙන් හොඳක් නොවේ. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්න.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිරෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජසැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්න.
1: සුදීර් කුවන් පෙතලිය.

0: පින්වත, සසර ගමන නිම කළ, ශෝක දුරු කළ, සියලු තැන්හි නොඇලී මිදුණා වූ, සියලු කෙලෙස් ගැහැට දුරු කළ රහතන් වහන්සේට දැවිල්ලක් තැවිල්ලක් ශෝකයක් නොවන්නේමය. ධම්මපදය අරහන්ත වග්ගය.
1: අයං වස්සාන කාලෝ, මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින්, විහෙර විහාරස්ථාන ඇසුරු කරමින්, වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත්.

මේ ඔබ රැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

මේ ඔබ රැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

සුන්දර අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු.

ශ්‍රී ලංකාවේ 1956 කියලා සඳහන් කරන වර්ෂය විවිධ ආකාරයෙන් වැදගත් වෙනවා. බොහෝ දේ ලංකාවේ සිදුවුණු වසරක් බවට මේ 1956 වර්ෂය පත් වෙලා තියෙනවා. ඉතින් මා ඔබට මීළඟට තෝරාගත්තු ගීතය සඳහාත් 1956 බොහොම වැදගත් වෙන කාරණයක් බවට පත් වී තිබෙනවා. 1956 අපේ රටේ මහා දේශපාලන පෙරලියක් ඇති වුණා. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ ආගමනය සමග සිංහල බෞද්ධ ප්‍රබෝධයක් එකල ඇති වුණා. එතෙක් බලයේ සිටි එක්සත් ජාතික පක්ෂය 1956 ආසන 8කට බැසීම සිද්ධ වුණා. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතරය මුල්කොට ගනිමින් මහජන එක්සත් පෙරමුණ 1956 බලයට පත් වුණා. මේ දේශපාලන සිදුවීම් පිළිබඳව තවදුරටත් මෙහිදී කතා කරන්න යෑම සුදුසු නෑ. නමුත් 1956 අපට නාට්‍ය කලාවක් බිහිකර දුන් මනමේ නාටකය හා එදිරිවීර සරත්චන්ද්‍ර සූරීන්ගේ එම ඉදිරිපත් කිරීම ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම ප්‍රථම සිංහල කලාත්මක චිත්‍රපටය වූ රේඛාව රිදී තිරයට නැගුණේත් 1956. මහගත්කරු මාටින් වික්‍රමසිංහයන්ගේ විරාගය නවකතාව නිකුත් වුණේත් 1956. නිදහස් සිංහල පද්‍යකාව්‍යයේ පෙරලියක් ඇති කළ සිරි ගුණසිංහයන්ගේ මස්ලේ ඇට නැති කාව්‍ය සංග්‍රහය බිහි වුණේත් 1956. 1956 සිදු වූ හොඳ මෙන්ම නරකද තියෙනවා. අපි ඒවා මෙතෙන්දී කතා කරන්න යන්නේ නැහැ. 1956 රිදී තිරයට නැගුණු රේඛාව චිත්‍රපටිය ශ්‍රී ලාංකික ඔබ අපකාටත් ඉතාමත් වැදගත් සිනමා සිත්තමක් බවට පත් වුණා. මා මීළඟට තෝරාගත්තු ගීතයට මෙන්න මේ රේඛාව චිත්‍රපටිය සම්බන්ධයි. රේඛාව චිත්‍රපටියේ බොහොම මිහිරි රස පිරි ගීතයකුයි මීළඟට ඔබට ගෙන ඒමට බලාපොරොත්තු වන්නේ. මේ ගීතයේ ගීපද මාලාව අසිරිමත් අනුකරණ බවින් මිදී තියෙනවා. ඔබ දන්නවා ඒ කාලේ බොහෝ අපේ පැරණි ගීත රචනා වුණේ හින්දි තනු වලට අනුව. කවියකු ගීපද රචකෙකු මවිත කරවන තරමටම මේ ගීතය නිර්මාණාත්මකයි. රේඛාව චිත්‍රපටය නිෂ්පාදනය කළේ සිනමා මහගුරු ලෙස්ටර් ජේම් පීරිස් මහතා. මෙහි අයිරාංගනි සේරසිංහ, DR නානායක්කාර, ආනන්ද වීරකෝන්, මල්ලිකා පිලපිටිය, ශේෂා පලිහක්කාර වැනි ප්‍රවීණ රංගන ශිල්පීන් රැසක් රඟපෑමෙන් දායක වුණා. සිනමා උළෙලකදී ශ්‍රී ලංකාව නියෝජනය කළ මුල්ම චිත්‍රපටියත් රේඛාව බවට පත් වුණා. මේ චිත්‍රපටියේ සියලුම ගීත රචනා කළේ ප්‍රවීණ සිංහල කවියෙකු වූ මර්සලින් ජයකුඩි වීතුමා. පූජ්‍ය පක්ෂයේ කෙනෙක් සිනමා සිත්තමකට ගීත රචනා කළ ප්‍රථම අවස්ථාවත් මේ බොහොට පත් වුණා. මෙහි ගීත සියල්ලක්ම තරුණින්මානය කළේ සිංහල සාහිත්‍ය ශිෂ්‍යයට විශාල සේවයක් සිදු කළ සුනිල් සාන්තයන්. සුනිල් සාන්තයන්ගේ සිංහල ගීත භාරත සිංහල ගීත භාරතීය සංස්කෘතිය මුදවා ගැනීම සඳහා ඔහු සිංහල ගීත සාහිත්‍යය කළ මෙහෙය අනන්තයි අපමණයි. මා තෝරාගත් ගීතය ගායනා කළේ ඉන්ද්‍රාණී විජේ බණ්ඩාර. ඇගේ හඬ යුග යුග බැඳි සියුම් මිහිරි දෙසවන් පිනවන හඬක් බවට පත් වී තිබෙනවා. දිගුපද පෙළක් සහිත මෙම ගීතය ළමා ගීතයක් වගේ කියලාත් වේලාවකට අපිට හිතෙනවා. සජීවී රූප අප මනස තුල මවා පානවා. වලා පිළින් සැදී මුතු කුඩයක් යට මහසයුර තරංග නගමින් නැගබැස යයි. සිහින් දොරක් ඇති බෙල්ලෙකුගේ කටුවක් තුල මුතු ඇටයක් සීරුවෙන් සැදේ. එහෙම කීම අපූර්ව ප්‍රතිභා පූර්ණ කවියෙකුගේ ලක්ෂණය විදහා පාන්නක්. අපේ සවන් පරවන රැල්ලට ලියවෙන ගැයෙන ගී ඇති වත්මන් සමාජයේ
මේ ගීතය ශ්‍රවණය කරලා ස්වභාවිත ගීය කුමක්ද කියන යන කාරණාව ඔබටම තේරුම් ගන්නට හැකියාව ලැබේ. පදවල සංගීතය ගායනය අපූර්වත්වය තුලින් ඔබේ වින්දනය උසස් කරාවි. හොඳයි, එහෙමනම් මේ මියුරු ගීතය අපි ශ්‍රවණය කරමු. ගීපද මස්ලින් ජයකුඩි පියතුමා, තනුව හා සංගීත නිර්මාණය සුනිල් සාන්තයන්, ගායනය ඉන්ද්‍රාණී විජේ බණ්ඩාර හෙවත් ඉන්ද්‍රාණී සේනාරත්න. සුදුසඳ නාල මත ඔපියන

සුන්දර අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු.

සුන්දර අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු.

සුන්දර අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු.

සොඳුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැන්දාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රසවිඳිමු.

ඉන්දිය මහාකවි රවින්ද්‍රනාත් තාගෝර් පිළිබඳව නොදන්නා කෙනෙක් නොමිති තරම්. 1913 දී එතුමාගේ ගීතාංජලි කෘතියට නොබෙල් සාහිත්‍ය සම්මානයක් ලැබුණා. ගීතාංජලි කෘතියෙන් සිංහල ගීත ගණනාවක්ම රචනා වී තිබෙන බවත් ඔබට සඳහන් කරන්න කැමැතියි. මා දෝරාගත්තු ගීතයට මේ මා සඳහන් කරන පුද්ගලයන්ගේ සම්බන්ධතාවයක් තිබෙනවා. ශ්‍රී ලංකාවේ මහා කවියෙකු වන පී.බී. අල්විස් පෙරේරා නම් අපේ කවියා මලක් කතා කරයි කියලා කාව්‍ය නිර්මාණයක් රචනා කළා. මේ කවි සිතුවම ගීතයකට ප්‍රතිනිර්මාණය කිරීමට ප්‍රවීණ ගීත රචක ඩෝල්ටන් අල්විස් මහතා සමත් වෙනවා. මේ කලාකරුවන් 3 දෙනාගේ සිහිපත් කිරීම මා මෙහි මොහොතේ සිද්ධ කළේ මෙන්න මේ ගීතය සඳහා මේ 3 දෙනාම කිසියම් මාවතක් විවර කළ නිසා. සරල සුගම රමණීය කවි බස්වහරක් යොදාගෙන තිබෙන මේ ගීතය පද ලාලිත්‍ය අපූර්වයි. මන්සිත් ඇදගන්නවා. රවින්ද්‍රනාත් ටාගෝර් නිර්මාණය කරන්නේ ඉන්දිය ජාතික නිදහස් සටන උපරිම ආකාරයෙන් තිබෙන සමයකයි ගීතාංජලි මහා කාව්‍යය. අපේ පී.බී. අල්විස් පෙරේරා මහතා තමන්ගේ පද්‍ය රචනා නිර්මාණය කරන්නේ අපේ නිදහස් අරගලයේ පවතින කාලයක. මා මේ තෝරාගත්තු ගීතය මෑත භාගයේ ජාතික පුනර්ජීවනය ඇති කිරීමට සමත් වෙලා තියෙනවා. ගීපද ඩෝල්ටන් අල්විස්, තනුව සහ සංගීතය නිර්මාණය පණ්ඩිත් අමරදේව, ගායනය නන්දා මාලිනී.

මේ අවසන් වන්නේ සුදුල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලැබූ සුභාවිත ගී රසවිඳමු වැඩසටහනයි. හෙටත් මේ වේලාවට ඔබ සැමට අපහා එක්වන හැටියට ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා. වැඩසටහන මෙතකින් නිමා කරමින් ඔබේ සවන්පත් අතරින් මට සමුගෙන යන්නට අවසරයි. සුභාවිත ගී රසවිඳමු වැඩසටහන අදත් නිෂ්පාදනය කළේ නදීෂ් චාරික. වැඩසටහන ඉදිරිපත් කළ මම චන්දන සාන්ත කුමාර. සැමටම සුවදායක රාත්‍රියක් වේවා. තෙරුවන් සරණයි.

0: ഒപ്പമാവ് സലക്കിൽ നിവനട്ട് കറുണുവാൻമേ പമാവ് നുസലക്കിൽ മരണയട്ട് കറുണുവാൻമേ എഹയിൻ പിങ്വത്ത് നുപമാ ഊവോ നുമെറി പമാ ഊവോ മലവും വെനിയ ധമ്മപദയ അപ്രമാദ വർണ്ണ
1: පින්වතුනි එක දවසක් මුගලන් මහරහතන් වහන්සේ ගිජුකුළු පව්වේ ඉඳලා වැඩම කරන විට එක්තරා ප්‍රේතයෙක් දකිනවා. මෙන්න මේ දකින ප්‍රේතයා මහා වෙනස්ම ප්‍රේතයෙක්. මේ ප්‍රේතයාගේ ශීර්ෂය හිස මිනිසෙකුගේ වගේ. ඒ වගේම කඳ එහෙම නැත්නම් ශරීරය නාගයෙකු වගේ මුළු ඇඟේම මුළු ශරීරයම ගිනිගෙන දැවෙනවා නිතර නිතරම මොහු මහා විලාප නගනවා විලාප නගමින් කෑ ගහමින් හැම තැනම දුවන ස්වභාවය මුගලන් මහරහතන් වහන්සේ දකිනවා හිස හරියට මිනිහෙක්ගේ වගේ මනුස්සයෙගේ හිසක් තමයි තියෙන්නේ. කඳ නාගයෙකුගේ කඳක් වගේ තමයි තියෙන්නේ ශරීරය. මේ කාරණාව මුගලන් මහරහතන් වහන්සේ දැකලා බුදුරජාණන් වහන්සේට ඇවිත් කියනවා. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා එහෙම වීමට පෙර සිදු කරපු ක්‍රියාව කුමක්ද කියලා. පෙරාත්ම භාවයේ සිදු කරපු ක්‍රියාව කුමක්ද කියලා. පින්වතුනි, අවස්ථාවේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ ඒ හේතුවට කාරණාව පවසනවා. පෙර මේ ප්‍රේතයා මනුලොව ජීවත්ව ඉන්නකොට මොහුට අයත් කුඹුරක් තිබුණා. ඒ කුඹුර තිබුණේ පන්සලක් අසල. පින්වතුනි, මේ පන්සලට යන්නේ කුඹුර මැද්දේ. එනිසා සවසට මිනිස්සු පන්සලට යන විට කුඹුර පාගගෙන තමයි කුඹුර උඩින් තමයි යන්නට උනේ. මේ ගෝවි මහතා මේක දැකලා ඔහු කල්පනා කරනවා, මගේ කුඹුර උඩින් තමයි බොහෝ ජනතාව යන්නේ. එනිසා එහෙම සිද්ධ වෙන්නේ මේ පන්සල තියෙන නිසා. එනිසා හොඳ වැඩක් කරන්න ඕන කියලා තරහින් ක්‍රෝධයෙන් වෛරයෙන් යුතුව පින්වතුනි, මේ පන්සල තියෙන නිසා තමයි මගේ කුඹුර විනාශ වෙන්නේ කියලා සිතලා මුළු පන්සලම ගිනි තියන්නට වුණා. මුළු විහාරයම ගිනිබත් කළා. අන්න ඒ කරපු මහා අකුසල ක්‍රියාවෙන් තමයි මොහු අවීචී මහා නිරයේ බුද්ධාන්තරයක් පුරාවට මේ විදිහට මහා දුක් වේදනා වින්දි. මනුස්ස සිරසක් ලබාගෙන, මිනිසෙකු වගේ හිසක් ලබාගෙන, නාගයෙකු වගේ කඳක් ලබාගෙන බලන්න විඳින දුක් වේදනාව. මුළු සිරුරම ගිනි ජාලාවෙන් දැවි දැවි තැවි තැවි අප්‍රමාණ වේදනාවකට පත් වුණා. ඒ සිදු කළේ අර කරපු මහා අකුසල ක්‍රියාව හේතුවෙන්. ඔබට පැහැදිලි කර දෙන්නේ සසර ගමන මහා බියකරු බව. ඔබේ ජීවිතයෙන් මෙවැනි දෙයක් සිදු කරගෙන තිබේ නම්, ඔබේ ජීවිතයෙන් පන්සල සමහර වෙලාවට සාංගික දේ ඔබ පැහැරගෙන තිබේ නම්, එවැගේම ඔබ විසින් පන්සලේ විහාරය, එවැගේම චෛත්‍ය බුදු පිළිම කඩා බිඳ විනාශ කරලා දාලා තිබෙනවා නම්, පින්වුතුනි මෙන්න මේ කියන මහා පාපී ක්‍රියාවට ඔබටත් එකතු වෙන්න සිදු වෙනවා. එනිසා අවබෝධ කරගන්න, ඒ කාරණාවෙන් සිත ඈත් කරගෙන යහපත් ජීවිතයකට තෙරුවන් සරණයි.
2: සුදුල ගුවන් විදුලිය සෑම දිනකම රට පුරා ලොව පුරා සදහැවත් ජනතාව වෙත සිත සාන්තිය ආරක්ෂාව සහ රැකවරණය පිණිස විකාශය කරනු ලබන සර්වරාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව මෙතෙන් සිට ගෙන ඒමටයි මේ සූදානම. මහා කාරුණික වූ, අසරණ සරණ වූ, ත්‍රිලෝ තිලක වූ සාන්තිනායක වූ තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ පුරා 45 වසක් මුළුල්ලේ බුදුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කළ වදාළ සතරවරන් දෙවියන් බෙහෙවින් ප්‍රිය කළ මහත්ඵල මහා බල මහානිසංස දායක වූ පිරිත් දේශනාව ශ්‍රවණය කිරීමට දැන් අපි සූදානම් වෙමු. පරිසමන්තතෝ තායති රක්කතීති පරිත්තං. පිරිත සෑම ආකාරයකින්ම ආරක්ෂාව සලසන්නේය. එදා තුම්බියෙන් වෙලාගත් විශාලා මහනුවර යළි සුකිත මුදිත වූයේ බුදුන් වහන්සේ ප්‍රමුඛ ආර්ය මහා සංඝරත්නය විසින් සජ්ජායනා කළ රතන සූත්‍ර දේශනාවේ ආනුභාවයෙනි. එසේ මහත්ඵල ගෙන දෙන සූත්‍ර දේශනාවන්ගෙන් සමන්විත වූ මේ පරිත්‍රාණ ධර්ම දේශනාව මෙතෙන් සිට ආර්ය මාර්ගයෙහි ගමන් කරන්නා වූ මහා සංඝරත්නය දේශනා කරනු ලබන පිරිත මහත්ඵලයි, මහානිසංස දායකයි, මහා බලගතුයි. සදහව පින්වතුනි පින්වතියනි, පරිත්‍රාණ ධර්ම දේශනාව ආරම්භ කිරීමට පෙර තිසරණය සහිත පංචශීලය සමාදන් වීම සඳහා
3: අවසරයි ස්වාමීන් වහන්සේ.
2: නමස්කාර.
3: නමෝ තස්ස

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මංමුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරූ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසිවිටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද!
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත්වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය, ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින්. සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය මේ සියල්ලම සෝබා දහමයි. මගේයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා මට සංවේදී. දැන් මගේ එකම අදිෂ්ඨානය ලෝකයට සේවය කරන්න. මගේ දෑත්, පා, සිත, කය, වචනය, ස්මේ සියල්ලම පොදු යහපතට යොදනවා.

සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සන්සුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් කෙන විට මායේ දන්නවා. උඩඟු සිතිවිල්ලක් කෙන විට මායේ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ద్వේෂය, මෝහය මා තුලම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා, බලයට ධනයට හසු වෙලා, සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල්, තුරුලිය, මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේ

මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

0: යමෙක් තුන් පිටකය ස්වල්පයක් නමුදු කියතත් ධර්මය අනුව පිළිපදිනවා නම් ඔහු රාග ద్వේෂ මෝහ දුරුකොට හොඳ නුවණින්ම මිදුණු සිතක් ඇති තැනැත්තෙක් වන්නේ. මෙලව පරලව කිසිම බැඳීමක් ගැනීමක් නැතිව මහානදම් ඵලයට හිමිකාරයෙක්ම වන්නේය. ධම්මපදය යම්කවක්ද.
1: පින්තුනි, ඔබට මා මේ පැහැදිලි කරනු ලබන්නේ ඔබේ ජීවිතයෙන් බොහෝමයක් සතුටින් යුතුව ඔබ එකතු වෙලා කරපු පින්කම කානිසංස. සිහියට නගා ගන්න බලන්න, ඔබ චෛත්‍යයක් පිරිසිදු කරන්නට, චෛත්‍යයක් සකස් කරන්නට ඔබ දායකත්වය ලබා දීලා තිබෙනවාද කියලා. එහි ආනිසංස ඔබට අවබෝධ කරගන්න, එහි විපාක ඔබට ලබා ගන්නට පුළුවන්. අසන්න මෙත් සිතින් යුතුව, පවංකර යන නමින් ස්වාමින් වහන්සේ නමක් ඉන්නවා. උන්වහන්සේ පෙර ජීවිතයක වනකාර්මිකයෙකු බවට පත් වෙලා ඉපදුනා. මෙතුමා කැලේ එක දවසක් යන විට පියමුතුරා බුදු පියාණන් වහන්සේගේ ධාතුන් නිදන් කරලා තියෙන, ධාතු තැන්පත් කරලා සාදා තිබෙන චෛත්‍යයක් හමු වෙනවා. වනාන්තරේ මේ චෛත්‍යය තිබෙනවා. වනාන්තරේ තිබෙන මේ චෛත්‍යය වනග්‍රහණයට ලක් වෙලා තිබුණා. ඒ කියන්නේ මුළු චෛත්‍ය පුරාම කැලෑව වැවිලා වනාන්තරයෙන් වට වෙලා වනග්‍රහණයට හසු වෙලා තිබෙනවා. මෙතුමා මොකද කළේ? පින්වතුනි, සද්ධාවෙන් යුක්තව මෙය දැකලා ඉතාම ලස්සනට පිරිසිදු කරා. ඒ පිරිසිදු කිරීමේ ආනිසංස සංසාරේ පුරාවට ගමන් කරනවා. පිරිසිදු කරලා අටවාරයක් චෛත්‍ය වටා වැඳලා, පින්වතුනි, පැදකුණු කරලා පිටුනොපා ගිය කුසලයෙන් තවතිසා දිව්‍ය ලෝකේ ඉපදුණා. මහා රන්විමනක් පහළ වුණා. 300 වතාවක් සක්දිවිඳු බවට පත් වෙලා ඉපදුණා. 25 වතාවක් සක්විති රජ බවට පත් වෙලා ඉපදුණා. එච්චර විතරක් නෙවෙයි, මනුලොවදී ජීවත් වෙන විට මෙන්න මෙහෙම විපාක ලැබිලා තිබෙනවා. මහත් භෝග සම්පත් හැම විටම ලැබීම, වනයේට ගියාද ඒ වනය තමාට පිහිට ලෙස පැවතීම, වනයේ කුණකටු ආදිය මාර්ගයෙන් ඉවත්වීම, කුෂ්ඨ රෝගද, ගණ්ඩ රෝගද, දද වන කුෂ්ඨ ආදී මෙන්න මේ රෝගවලින් පීඩාවට පත්නවීම, ස්වල්ප මාත්‍රද පිළිකාවක් ශරීරයේ හට නොගැනීම, රන් පැහැපා සිරුරක් ලැබීම, අකමැති දෑ බැහැරවි කැමැති දෑ ලැබීම, සිත එකඟව මනාව සමාධි සුවයෙන් කටයුතු කිරීම, කල්ප ලක්ෂයක් තුළ දුගතියට නොවැටි යහපත් භූමිතලවල ජීවත් වීම, අවසානයේ පින්වතුනි සාන්ත වූ නිවනට පත්වීමේ මහා පුණ්‍ය සම්පත්තිය මේ උතුම් පූජාව තුළ තිබෙනවා. එනිසා ඔබත් ඔබේ විහාරස්ථානයේ වෙන්නට පුළුවන්, එහෙම නැත්නම් වෙනත් ස්ථානයක වෙන්නට පුළුවන්, උතුම් චෛත්‍ය රාජයන් වහන්සේ පිරිසුදු කිරීමට දායකත්වය දරන්න. ඒ චෛත්‍ය රාජයානන් පිරිසිදු කිරීම ගෞරව සද්ධාවෙන් සිදු කිරීමෙන් ඔබට මේ ආනිසංස සමුදාය ලබා ගන්නට පුළුවන්. පින්වතුනි,
2: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ

මිනිසුන් අතිසයින් ආලවන්ත වූ මේ පස්කම් සැපතෙහි දොස් විමසමින් හැකි වයසකදී තපසට යා යුතුය. එසේ නොවහොත් මිනිසෙකු ගසෙහි මුල සිඳින තෙක් ගස උඩ පළ රස විඳිමින් සිටියා බඳුය.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: දජග්ග පිරිත බියක් තැතිගම්මක් ලොමුදැහැ ගැනීමක් සැක සංකාවක් ඇතිවෙච්ච හැම මොහොතකම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තෙරුවන් ගුණ සිහි කරන්න. එම තෙරුවන් ගුණ ඇතුළත් මෙම දජග්ග සූත්‍ර දේශනාව මෙතැන් සිට ශ්‍රවණය කරන්න.

0: Cuban Petrolera.
1: රෝගාතුරව සයනයේ බැතිර සිටින මහාකාශ්‍යප මහරහතන් වහන්සේ හමුවීමට වැඩම කළ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ සුවදුක් විමසා මහා බලසම්පන්න බොජ්ජංග පිරිත දේශනා කොට වදාළ සේක. ස්වල්ප මොහොතකින් මහාකාශ්‍යප මහරහතන් වහන්සේ නිරෝගී සුවය ලැබූහ. එවන් ශක්තියක් ගැබ්ව ඇති මෙම බොජ්ජංග පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබටද නිරෝග සැප ළඟා වේවා.

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
1: සුදිල ගුවන් විදුලිය
3: සීවලී පිරිත ඔබට අවැසි ආහාර පාන බහුල වේවා. ව්‍යාපාර දියුණුවෙන් දියුණුවට පත් වේවා. රාජ චෞර සතුරු බියෙන් තොර වේවා. තුන්දොස් කිපීමෙන් ඇතිවන රෝගාබාධ වලින් මිදේවා. එම යහ ප්‍රාර්ථනාවන් පෙරදැරිව නිර්වත්‍ය ආකාරයටම ශබ්ද උච්චාරණය කොට සජ්ජායනා කරනු ලබන මෙම සීවලී පිරිතම ශ්‍රවණය කොට ඔබත් ශාන්තිය උදාකර ගන්න.